0: සුබදසනක් දැන් වෙලාව දසන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන වින්වයි 111 400 100.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: හිටපු පොලිස්පතිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි. බන්ධනාකාර ගැටලු විසඳීමට ජනපතිගෙන් උපදෙස්. වීගොවින් උද්ඝෝෂණ වලට සූදානම්. ඩෙංගු රෝගීන් අතර වැඩිම පිරිස කාන්තාවන්. ඇමරිකාවෙන් කැනඩාවට නව තීරු බද්දක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට ඒ රජයේ දරන උසාහය පිළිකු උසහගතව ප්‍රතික්ෂේප
2: කළා. සමාජයෙන් අපි තිලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
5: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
7: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගන්න කටයුතු කරනවා.
8: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට, නැත්නම් ඉන්නේ සැකපිට.
9: දැන් පහුගිය කාලේකව පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
10: තවටිය දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The place to be.
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance, we help.
14: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
15: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති, ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත
10: ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
2: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
3: රාජ්‍යරය ගොබ්බයා.
11: ඒයි, කාටද ගොබ්බයා? තෝ ගොබ්බයා කිව්වේ.
6: නිලබල කරේති ඔලමුල පුරේ
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හිටපු පොලිස්පතිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි. බන්ධනාගාර ගැටලු විසඳීමට ජනපතිගෙන් උපදෙස්. බීකොවින් උද්ඝෝෂණවලට සූදානම්. ඩෙංගු රෝගීන් අතර වැඩිම පිරිස කාන්තාවන්. අමෙරිකාවෙන් කැනඩාවට නව තීරු බත්තක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 011-887-866.
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා. එම වාර්තාව අධ්‍යයනයෙන් පසු විශේෂඥ කමිටුවක් සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් මරණය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ටාශය සඳහන් කළේ. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න තලාහේන ප්‍රදේශයේ පිහිටි සිනිවසේදී වෙඩිවැදීමකට ලක්ව තිබුණේ ඊයේ පෙරවරුවේදී. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදු කරගෙන ඇති බවද අනාවරණය වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.ඒ. වඩ්ලා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවයි. නැගිනීර කොළඹ ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරනු ලැබුවා. වෙඩි තැබීම සිදු නිවස ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණ සිදු කරනු ලැබුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසිනි.

0: මහජනතාවගේ ආරක්ෂාව ආණ්ඩුවේ වගකීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් අත්තනායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
1: ජන සමාජය තුළ ඒ මංකොල්ල කෑම් මිනි මැරුම් ඒ වගේ විශාල කුඩු ව්‍යාපාර තාමත් තියෙනවා. බලන්න දැන් හිරගෙදර ගන්නකො. හිරගෙදර දැන් වාර්තා වෙන තත්ත්වය අනුව 70%ක් විතර ඉන්නේ මත් ද්‍රව්‍ය මකුඩු සම්බන්ධයෙන් මත් ව්‍යාපාර සම්බන්ධයෙන් සම්බන්ධ වූවන් තමයි පිරිලා ඉතිරලා ගිහිල්ලා තිබෙන්නේ. ඒතර කොහෙද සාමකාමී තත්ත්වය? දැන් මේගම වන්දනාගාරයේ සිදුවීම ගත්තාම මේ සිදුවීම ගැන ආණ්ඩුව මොකද්ද ඉස්සල්ලා කිව්වේ? පෙර කාලයේ වුන් කතා කරනකොට කිව්වේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වන්දනාගාරවල රැඳවියන්ගේ ආරක්ෂාව ආණ්ඩුව තහවුරු කරන්න ඕනේ. යම් ආකාරයක වන්දනාගාරයක හිරකාරියෙකුට රැඳවියෙකුට
0: පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පැවසුවේ මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම පිළිබඳව ආණ්ඩුව නිශ්ශබ්ද වීම සැක සහිත බවයි.
2: මහබැංකුවට චුට්ටක් වැරදුනා කියනවා, මෙතන මුදල් අමාත්‍යාංශයට චුට්ටක් වැරදුනා කියනවා. ඩොලර් මිලියන 2.5යි. කෝටි 80කට ආසන්න ප්‍රමාණය. ලක්ෂ 8000කට වැඩිය අතුරුදා. ඊට පස්සේ ගල්ලඟුරු ගේනකොට චුට්ටක් වැරදුනා. එතන බිලියන 10යි. සම්පූර්ණ වෙනකොට බිලියන 100ක් විතරයි. කෝටි 10000ක් විතරයි. හැමතැනම චුට්ටක් වරදිනවද? නැත්තම් චුට්ටක් කාට හරි යනවා? චුට්ටක් නේ බැලුවොත් ටික වැඩිපුර යනවා. ගල්ලඟුරු වංචාවේ අද වෙනකම් මෙච්චර කෝටි ගානක හොරකම් කරා අද වෙනකම් එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ.
0: පැවති රජයන් මගින් සිදු කළ සංවර්ධන කටයුතු අඩාල කිරීමට පුරෝගාමී වූයේ 76 වසරක් සිටි විපක්ෂයේ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ.
3: 76 වසරක සාපේ කියලා කියන්නේ සාපේට වග කියන්න ඕනේ ආණ්ඩු බලහිටිය පක්ෂ නෙමෙයි විරුද්ධ පක්ෂේ ඉඳලා එදා මේ සියලු හොඳ වැඩවලට විරුද්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ තමයි 76 වසරක් තුල මේ රටේ සාපකාරී දෙයක් කරා නම් විනාශකාරී දෙයක් කරා නම් ඉතිහාසෙ ඉඳන් ගත්තොත් එහෙම මේ රටේ වැඩිම ලයිට් කණු කඩලා වැඩිම ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා වැඩිම ස්කෝල ගිනි තියලා වැඩිම වී ගබඩා ගිනි තියලා බස් ගිනි තියලා රජයේ නිලධාරීන් ඝාතනය කරලා මේවට පරීක්ෂණ පැවැත්වුවොත් එහෙම මේව හදන්න පාවිච්චි කරේ කාගේ සල්ලිද? ආයි පාරක් මේ රටේ ජනතාවගේ බදු මුදලින් තමයි JVP එක ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමරේට අලුත් ට්‍රාන්ස්ෆෝමරයක් තිබ්බේ.
0: විපක්ෂ නායකවරයාට විපක්ෂය සමගි කර ගැනීමටවත් නොහැකි වී ඇති බවයි අමාත්‍ය සුසිර් රණසිංහ ප්‍රකාශ කළේ.
4: විපක්ෂයේ නායක විපක්ෂයට නායකත්වය දෙන්නේ නැත්නම් ඒ විපක්ෂයේ ඉන්න පක්ෂ විසින් වෙනත් ක්‍රියාමාර්ග වලට යොමු වෙනවා. ඒ නිසා මේක විපක්ෂයට නායකත්වය දීම සම්බන්ධ ප්‍රශ්නයක්. මේක දෙකක් වෙන්න පුළුවන්නේ. එකක් තමයි ආණ්ඩුව හොඳට වැඩ කරගෙන යනකොට ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩි වෙනකොට ජනතාව තව තවත් ආණ්ඩුවත් එක්ක එකතු වෙනකොට විපක්ෂය දෙදරුම් කරනවා. අපි හිතන්නේ මේ එවැනි තත්ත්වයක් තියෙන්නේ. එකක් විපක්ෂ නායකතුමාගේ සාර්ථකත්වය පේනවා. මේකෙන් දෙවෙනි එක ආණ්ඩුවේ සාර්ථකත්වය පේනවා.
0: මීගමුව බන්ධනාගාරයේ සිදු සිදුවීම වැනි ක්‍රියාවන් යළි සිදු නොවීමට වගබලාගත යුතු බව ජනාධිපති අඩු කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාර නියාමකවරු ඇතුළු නිලධාරීන් හමු අවස්ථාවේදී. ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ බන්ධනාගාර පද්ධතිය මතු ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු බවයි. බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත ඍජු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමුවරට බවයි බන්ධනාගාර නිලධාරීන් එම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළේ. වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයින් අතරින් වැඩි පිරිසක් කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
5: කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මරණයට පත්වීම හෝ ඒ සම්භාවිතාව වෙන්නේ වැඩි ප්‍රමාණයක් රෝගීන් අතර ඉන්නේ කාන්තාවන්. එතකොට මේ අය මදුරුවා දෂ්ට කරන වෙලාවේදී ඒ පරිසරය තුළ අවදානමට ලක් වෙන්නේ කාන්තාවන්. බොහෝ වෙලාවට දරුවන් සමග පාසල් වලට ගිහිල්ලා එන අතරතුර ඊට පස්සේ ගෘහස්ථ ඒ තුළ කරන රාජකාරිය තුළදී මදුරු දෂ්ණ වලට වැඩියෙන් භාජනය වෙනවා කාන්තාවන්. ඒ නිසා කාන්තාවන්ගේ රෝගී සංඛ්‍යාව වැඩි, ඒ තුළ ඊට සමානුපාතිකව මරණත් වැඩි වෙලා තිබෙනවා.
0: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාව ඩෙංගු මරණ ගණන 50. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 73,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජනවාරි පළමුවදා සිට ඊයේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 73,455. මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 15,341. ගෝලීය ඉන්ධන මිල යළි වැඩි වුවහොත් ආනයනික ඉන්ධන සඳහා

0: යළි වැඩිමිලක් ගෙවීමට සිදුවන බව කනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමේ.
1: ලෝක මිල දර්ශකයේ වෙනසක් වුණොත් තමයි මොකද අපි ලෝක මිල දර්ශකයට අනුව තමයි ගෙවීම කරන්නේ. එහි වැඩිවීමක් වුණොත් තමයි අපිට ගෙවීම වැඩිපුර කරන්න වෙන්නේ. නමුත් පහුගිය දවස් 3කට කලින් මිල ශීඝ්‍රයෙන් වැඩි වුණාට නැවතත් මිල අඩු වෙමින් පවතින පහුගිය දවස් දෙකේම දිගටම මිල අඩු වුණා. ඒ අනුව අපි කල්පනා කරන්නේ දෙවැනි මාසේ නැත්නම් තුන්වැනි මාසේ මුල තිබිච්ච ගානට තෙල් මිල අඩු වෙයි කියලා පූර්වකථනය කරන අමාරුයි. 6වැනි මාසේ අග තිබිච්ච තත්වයට තෙල් මිල පල්ලෙහාට එයි කියන එක තමයි අපේ පූර්වකථනය.
0: බොරතෙල් මිල පිළිබඳව WTI දර්ශකයට අනුව තෙල් බැරලයක මිල සටහන් වැත්තේ $82 ලෙසයි. බ්‍රෙන් දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ $88 ලෙසයි. යලකන්නේ සඳහා අතිරික්ත වියස්වැන්නක් ලැබුණොත් සත්ව ආහාර සඳහා නිකුත් කරන බව ගොවිජන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
2: අත්‍යවශ්‍ය ප්‍රමාණයටත් වඩා යම් කිසි නිෂ්පාදනයක් වෙනවා නම් පුළුවන් ඒ ප්‍රමාණය වෙනත් කර්මාන්ත සඳහා සහලාශ්‍රිත කර්මාන්ත සඳහා සත්වාහාර සඳහා යොදා ගන්න. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද අපි සත්වාහාර සඳහා ධාන්‍ය ගෙනීමට විශාල මුදලක් දැනට පිටරටට වැය කරනවා. ඉදිරියේදී මේ මුදලත් අඩු කර ගැනීමට අවස්ථාව ලැබෙයි කියලා හිතනවා. සහල් නිෂ්පාදනය වැඩි වෙනවා නම් ඒත් එක්කම රටක යම් කිසි අතිරික්ත නිෂ්පාදනයක් තිබීම ආහාර සුරක්ෂිතතාවයටත් ඉතාමත් වැදගත් කාරණයක් හැටියට අපි දකිනවා.
0: වීගොවීන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ගොවි සංගම් පවසනවා. වී සඳහා නිසිමිලක් ලබා නොදුනහොත් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන බවයි මින්නේරිය ගොවි සංවිධානයේ සභාපති RP ධර්මතිලක පැවසුවේ.
3: උද්ඝෝෂණය කරලා බලන්නලු ගොවියන්න. අපි උද්ඝෝෂණය කරනවා විතරක් නෙමෙයි අපිට ඊට එහා යන්න පුළුවන් දේවලුත් අපි කරනවා. මේ වෙනුවෙන් ගොවියගේ ගොවියට සාධාරණයක් ඉෂ්ට වෙනකන් අපි ජීවිත පරදුවට තබලා වැඩ කරනවා කියලා අපි මේ අවස්ථාවේ කියා ඉන්න. ඔය වගේම ජනාධිපතිවරයෙන් ඉල්ලා හිටිනවා මේ වගේ වාචාල ඇමතියෝ තියාගන්න එපා. මේ වාචාලකන් දොඩවන මේ ඇමතිවරු අයින් කරලා අපිට කතා කරලා සාධාරණ විදියට වැඩ කරන්න පුළුවන්. ගොවියට සලකන ගොවියගේ කතාවට ඇහුම්කන් දෙන ඇමතිවරේ මේකට පත් කරන්න. එහෙම නැති වුණොත් තමුන්නාසේ කල්පනා කරලා බලන්න ඊළඟ ආණ්ඩුව පත් වෙනකොට මේ ඇමතිවරයාට මොකද වෙන්නේ කියලා.
0: වීගොවින්ට සාධාරණ මිලක් ලබා දී ඇති බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
4: අහකන්නට මිලියන 10000ක් වෙන් කරා, යල් කන්නට මිලියන 6000ක් වෙන් කරා. ඒ මිලියන 6000න් දැන් වී ගන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම අපි වියලේ මණ්ඩලයේ ගත්ත වී අපි විකුණලා නැවත ඒ මුදල් වලින් නැවතත් අවශ්‍ය වුණොත් වී ගන්න අපි කටයුතු කරනවා. ඉතින් අපි වී 120ට ගන්නකොට රජය පෞද්ගලික අංශයත් ඒ ගානට වී ගන්නකොට ගොවියගේ වී වලට සාධාරණ මිලක් ලැබෙනවා. පාරිභෝගිකයට 220යි, 230යි, 240යි, 260යි කියන මිල ගණන් වලට කැකොළු, තම්බපුවා, සම්බා, ඊරි සම්බා කියන සහල් වර්ග මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මිලට අඩුවෙන් ගන්න පුළුවන් වුණාට කමක් නැහැ. ගොවියට ඊට වඩා වැඩියෙන් විකුණන්න බෑ.
0: කැනඩාවට නව තීරු බද්දක් පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ කැනඩාවේ ලැබගිනි හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් දුමින් වැසී යාමත් සමගයි. ලැබගිනි පාලනය සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමට අදාළව ඇමරිකාවේ නීති සම්පාදකයන් විසින් කැනඩාවට එරෙහිව නඩු පැවරවීමටද නියමිත බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. සෞඛ්‍යයට අහිතකර දුම ආග්‍රහණය හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ජනතාව අපහසුතාවයට පත්ව තිබෙනවා. හිතාමතා හෝ නොසලකිල්ලෙන් සිදුකරන වරදක් සඳහා තමාගෙන් කිසිදු සමාවක් කැනඩාවට නොලැබෙන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. කැනේඩියානු වයිල්ඩ්ලන්ඩ් ගිනි නිවීමේ තොරතුරු පද්ධතියට අනුව කැනඩාවේ සක්‍රිය පවතින ලැව්ගිනි සංඛ්‍යාව 888ක්. ඇමරිකාව සහ ඉරානය අතර 7 වන දිනටත් අඛණ්ඩ ප්‍රහාර ආරම්භ කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධිය ආසන්න ඉරානය පවත්වාගෙන යන අවිශක්තිය මර්ධනය කිරීම ප්‍රහාරය අරමුණයි. ඇමරිකාව පැවසුවේ දකුණු ඉරානයේ නගර රැසකට ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. ඉරානයේ චෝදනා කළේ සිවිල් වැසියන් සිටින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඇමරිකාව ප්‍රහාර එල්ල කරන බවටයි. ඇමරිකානු ප්‍රහාරවලින් ඉරානයේ හෝමකසන් කලාපයේ පාලම් පහක්ද විනාශ වී තිබෙනවා. ඉරානයේ පාලම් සහ විදුලි සැපයුම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ සිවිල් යටිතල පහසුකම් වෙත පහර දීම තුලින් ඇමරිකාව ඉරානය තුළ යුධාපරාධ කරමින් සිටින බවයි. 1949 අත්සන් තැබූ ජිනීවා සමුතියට අනුව සිවිල් ඉලක්ක වෙත පහර දීම යුධ අපරාධයක් වන බවයි ඔහු පැවසුවේ. මේ අතර ඉරානයේද අසල්වැසි රටවල ඇමරිකානු ඉලක්ක වෙත පහර දෙමින් සිටිනවා.
5: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: 2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රහයි කුසලානයට අමතරව ශූරතා මුදු පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනේ තීරණය කර තිබෙනවා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වෙනස් සිදු කරන පළමු අවස්ථාවද මෙයයි. ලෝක පාපන්දු සම්මේලනේ තීරණය කර ඇත්තේ මෙවර පාපන්දු ලෝක ශූර කණ්ඩායම සඳහා මුදු 30ක් ලබා දීමටයි. 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය ස්පාඤ්ඤ සහ ආජන්ටිනාව අතර අනිද්දා පැවැත්වීමට නියමිතයි. යලි සිරස්තල. හිටපු පොලිස්පතිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි. බන්ධනාගාර ගැටලු විසඳීමට ජනපතිගෙන් උපදෙස්. බීගොවින් උද්ඝෝෂණවලට සූදානම්. අමෙරිකාවෙන් කැනඩාවට නව තීරු බද්දක්. පාපන්දු ලෝක ශූරයන්ට ශූරතා මුදු. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරියුඩු වෙනකේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් නැදී සිටින පෑන් පෑ පුවත් සමගින්.
5: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: මේ කැරක්ට එක මම විජේ සේතුපති වෙනුවෙන්ම තමයි ලියුවේ. කමල් හසන්ටවත් අමීර් ඛාන්ටවත් මේ කැරක්ට එක මේ විදිහට කරන්න බෑ.
2: ෆෑන්ස් ලව අන්දමන්ද කරපු මේ කතාව කිව්වේ ඩිරෙක්ටර් මිස්කින්. ඒ විජේ සේතුපතිගේ අලුත්ම ෆිල්ම් එක වෙන ට්‍රේන් මූවී එකේ ටීසර් එක රිලීස් වුණාට පස්සේ.
1: නමටම ගැළපෙන විදිහට වේගින් දුවන ට්‍රේන් එකක් ඇතුළේ ප්‍රාණපීඩ ගත්ත පිරිසක් වටේ තමයි කතාව හැදිලා තියෙන්නේ.
2: ට්‍රේන් කියන්නේ ඇක්ෂන් මිස්ටරි එකට බ්ලෙන්ඩ් කරපු වෙනස්ම කන්සෙප්ට් එකක් කියලා තමයි ටීසර්ෙන් අපිට පේන්නේ.
1: හැබැයි ටීසර්ගේ තිබුණු ලොකුම ට්විස්ට් එක තමයි විජේ සේතුපති ඇත්තටම හීරෝද එහෙම නැත්නම් විලන්ද කියන ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නොදී ඔඩියන්ස් එක තවත් කුතුහලයට පත් කරපු එක.
0: Talk of the Town.

0: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011-544-5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
1: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
7: ගිහිල්ලා
6: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
7: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
1: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දූරදර්ශන 7යි විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නවා නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝජනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝජනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් භෝජන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නීලවිකාශක.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011832000. NIB the City University, the place to be.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
5: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න.
6: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි, ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි, මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි, ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල් ස්වර්සිටි
7: ඕනර් සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
10: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
14: 98.2 98.4
15: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
13: Weekend Theater.

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: හරිනේ හරිනේ දැන් අමාරුව.
0: බයිස්කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
3: Very Sanjantha Manu, welcome to Bangkok, Thailand. Hi, I'm Shenya, foreign campus. I'm going to go to Bangkok, Thailand.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
2: අයියෝ
3: මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
1: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: 98.2 98.4 සියත දෙව

0: 20 and upgrade.
1: අලුත් song එකක්ද?
0: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
1: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම
2: එන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන.

0: Dinahas bisa pahala seri SLIC Life GV Direction Oppo Indian Time Yuna 7th bonus prati labi agaya Rupiah kuti ek dahas harasya hata ikmawai Sri Lanka Insurance Life Piyakumin Mavakumin
1: Amerika Eksa Janapadaya Eksa Trajadhania Italia Australia Navasilanti Singapura Wagi Ratawal Da Hattakatamiya Wana Ape Alumix
2: Aluminium Ona Taram Alumix Nam Istaram
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියපෝ පොකට් මනී. 98.2 98.4
7: අද හමු වෙමු.
4: We can see it.

0: උදේ 8යි විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: यह था टॉप स्टोरी।
1: වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවයි. මෙම අදහස් පළ කළේ 2026 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට එක්වමින්. ඊශ්‍රායල් හමුදා වේල කළ ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ පාසල් 3ක් විනාශ වී තිබෙනවා. මේ වන විට දකුණු ලෙබනනයේ විනාශ වී ඇති පාසල් සංඛ්‍යා 20ක්. හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධයේ කොටසක් ලෙස ඊශ්‍රායලයේ දකුණු ලෙබනනයේ ගොඩනැගිලි 11,000කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා. මෙම ප්‍රහාර එල්ලවීම සිදු ඇත්තේ ඊශ්‍රායලය සහ ලෙබනන අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මකව තිබියදී.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. We can see.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: නිවාඩු දවස. උදේම පත්තරෙත් ඇවිල්ලා.
1: අද ටීප් පුවත්පත මේ සිදුවීම ගැන වාර්තා කරන්න මෙන්න මෙහිම. තම අම්මාව දමාගිය පස්මස් වියැටි ලදරුවා නොවේරු ලදරු ඒකකයේ සිටියදී හෙබියකට බැනවැදී ඇති බවද හෙළිවෙයි. දිගුකාලීනව විදුලිය අවභාවිතා කරමින් සිට නිවසේ විදුලි බිල දැකීමෙන් පසු කෝමා තත්ත්වයට පත් වූ විදුලි පාරිභෝගිකයා විදුලිය පමණක් නොව ගුවන් විදුලියද අවභාවිතා කළ අයෙකු බව
0: හෙළිවෙයි.
1: ලෝක රූ රජිනට අභියෝග කළ අපේ රටේ දම් රජින
0: අදේනම් ගන්න ඕන කෙලින්ම වර්චුවල් රියලිටි එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන. අද පත්තර පෙල්ලගත්ත පත්තරේ ගන්න අරගෙන පත්තර ඉබින්න පත්තර සුවන හොඳද පත්තර සුවන වෙන්න දම් රජින වෙන්න අපේ ලෝක රූ රජින ඉබින්න දම් රජි දම් රජින තිබ ලෝක රූ රජින ඉබින්න.
2: මොකද කරන්නේ? ආනේ පත්තරේ තියෙන ගෑනු රූප ඉඹිනවා නේද?
0: මේ කයි මේ අද මේ.
2: අයියෝ මම මෙතෙක් කල් ජීවත් වුණේ මෙහෙම අසහන කාලයක එක්කද?
0: මේ. අයියෝ you're right.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් ගෝවන ස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් ගෝවන ස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. ඒකට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමක.
6: 20 upgrade. 20 upgrade.
7: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
7: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
9: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 832 1000. NIB the City University, the place to be.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance, we help.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද වෙන ගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

0: na nasudu ko tigena e disney
1: danin anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kochi
1: goda kadare danin premaniya vadan hitata tattu kala
3: හරිම ලස්සනයි සිදු. හැබැයි ආයි කියන්න බෑ.
4: ඇයි මං සින්දු කියනවා කැතද? ඉස්සර නම් කොහොමද කිව්වේ? ජීවිත කාලෙම ඔයාව අහගෙන ඉන්නවා කිව්වා.
3: මේකනේ බබා, කම්බලේට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මගේ මැනික අද සියත T20 අහන්නකෝ. දැනෙන්න සින්දු කියන්නේ කොහොමද කියලා ඔයාටම අහගන්න පුළුවන්.
1: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා. විඳින්න ජීවිතේ රස
5: මහේෂා සඳමාලි සහ ක්‍රිෂාන් කරුණාරත්න සමග අද
6: සියත 2020 98.2 98.1

0: අනේ වැටකෙයියා
1: වැටකෙයියා වැටකෙයියා නෙමෙයි දුරුකෙයියා.
0: ඔරේ දුරුකෙයියා තේරුම් ගන්න මම පත්තරේ ඉඹ මිසක් මේ ගෑනු රූපෙ ඉඹේ නැහැ අනේ. මට ඔයා හිතුවර මට එහෙම පිස්සුවක් තියනෝ කියලා.
1: බොරු කියන්නේපා. මගේ මේ ඇස් දෙකෙම දැක්කනි.
0: අනේ මේ දුරුකෙයියා මම ටීවී එකක් දාගෙන පත්තරේ අතේ තියන් පත්තරේ බලන ගමන් අර වර්චුවල් රියැලිටි එක්ස්පීරියන්ස් එකක් ඒක එක්ස්පීරියන්ස් කරන්න හැදුවේ.
1: මොකද්ද
0: වර්චුවල් රියැලිටි හිල්ටි?
1: ඒ මොකද්ද කැටගරි එකක්ද?
0: මොකද නෑ නෑ අනේ තේරුම් ගන්නකෝ දුනුකෙයියා. මම පත්තරේ බල බල පත්තරේ ටීවී එකෙන් බල බල අතේ තියාගෙනත් බල බල මං ඒ එක්ස්පීරියන්ස් කරන්න හැදුවේ. මෙහෙම මේ දැන් උණු බල ටීවී ගනෝ පත්තරේ අර එහෙම අර පත්තරවල සූඳකුත් තියෙනවනි.
1: මට නම් ඔය කතා කියන්නේ එපා. මගේ ඇස් දෙකම මං දැක්කනි. මෙතන වෙන්නේ මොකද්ද කියලා.
0: හර අනේ අනේ දුනුකෙයියා මං කියන එක අහන්නකෝ පැටියා.
1: ගෑණියෙකුට තමන්ගේ කසාද මිනිහා එක්කව තනියෙන් ගෙදර ඉන්න බැරි තත්ත්වයකට මේ සමාජය පිරිහිලානේ.
0: මොකක්?
1: ගෑණියෙකුට තමන්ගේ කසාද මිනිහත් එක්කව තනියෙන් ගෙදර ඉන්න බැරි තත්ත්වයකට මේ සමාජය පිරිහිලා.
0: අනේ දුනුකෙයියා.
1: මම හිතුවා.
0: මොකද්ද?
1: මම හිතුවා රෑට සීලිම දිහා බලාගෙන කකුල මෙහෙක් මෙහෙක් කර කර වනවන කල්පනා කරනකොට මොකක් හරි මෙතන දෙයක් තියෙනවා කියලා දැන් හරිනි මට අතේ මාට්ටු. උනේ මං කොහොමද කාටවත් මේක කියන්නේ?
0: අනේ ඔය කාටවත් කියන්නේ නැපා.
1: ඒක තමයි කියන්නේ. මම කසාද බෙදලා තියෙන්නේ සයිකෝ ඩයල් එකක්. මං කසාද බෙදලා තියෙන්නේ අම්මේ මගේ ජීවිතේ හපෝ තේජෝ
0: මේ වා වා මේ අනේ නේ සැකපන්න ගන්න හදන්න එපා හාමිනේ.

0: delivery parakku vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පපොස
0: සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
2: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරුමල් දිගේ මගේ අකාන උස්සගන්නපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
5: අනුග්‍රහය
6: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච්
0: රුපියල් 35000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක් ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න Prime Lands 13:22
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,000

0: වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: 98.2 98.7

0: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
0: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් පයි සීතා දැන් රට පුරා.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
4: කොල්ලෝ කොල්ලෝ.

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: කෑමක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.බී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා.
0: කොකෝ ෆ්‍රයි ආර්.බී.ටී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි. ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
4: මනස්ගතද?
3: සෝරි සර්.
5: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
0: Up London prison break. Nuwara Bokamberdi.
6: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාංචනා, රවීන්, සරිත් සුරික් with news.
0: London Prison Break Nuwara Bokamberdi
6: Pravesha Patra Tickets Ministry within ho edina doratwen
0: Vimusim 0756336336
6: Organizers and Media Partners
0: Global Events Seetha FM Seetha TV

0: නවයයි විනාඩි දෙකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යාමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था। टॉप स्टोरी।
1: හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු ලබන සඳුදා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිත්තා පස්සරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ දේහයට සිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබන බවයි. මේ අතර හිටපු පොලිස්පතිවරයා මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.ඒ. වඩ්ලා සඳහන් කළේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබා දුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව මාලපේ පොලිසිය විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. දැන් ක්‍රීඩා පුවත. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගෙන් ජෙෆ්නා කිංස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ගැලන්ස් කණ්ඩායම ලකුණු 36ක ජයක් ලැබුවා. පළමුවෙන් පන්දුර පහර දුන් ගෝල් ගැලන්ස් කණ්ඩායම නියමිත පන්දුර 20 තුල කඩුලු 6ක් දැවී රසකල ලකුණු සංඛ්‍යාව 213. එහිදී චරිත අසලංක පන්දු 38කදී 4 පර 7ක් සහ 6 පර 3ක් සමගින් ලකුණු 65ක් රැස් කළා. ඔස්ට්‍රේලියානු ක්‍රීඩක සෑම් හප වේගවත් ලකුණු 40ක් රැස් කළේ පන්දු 19කදී. ලකුණු 214 ඉලක්කයක් හඹා ගිය ජෙෆ්නා කිංස් කණ්ඩායමට පන්දු අර 19 පන්දු 4කදී සිරු දිනය දැවි ලබාගත හැකි වූයේ ලකුණු 177ක් පමණයි. ජෙෆ්නා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාල්ගේ ලකුණු 40ක් සහ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් ලබා ගත්තා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hat Haya.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අයියෝ, අපි තත්වෙන වැද වදයි වර්චුවල් රියලිටික එක්ස්පීරියස් කරන්න ගියා. හොනේ අම්මේ, කාටද මේවා කියන්නේ? කීනකින්වත් හිතුවේ නෑනේ. කමන්නෑ ඉතින් වෙන දෙයකට මූණ දෙන්න තියෙන්නේ. කරන් දෙයක් නෑ, කියන දෙයක් අහගෙන ඉන්නවා. ඉතින් තේකක් බොන්න තිබ්බා අම්මරෝ. ඒත් ඉතින් තේකක් හදලා ගේන්න කියලා කියන්නත් බෑ. දාහක් කතා කියයි. මට තේ හදලා දුන්නේ ඔයා අන්තිමට කවදද? 1992 අටවෙනි මාසේ 30 වෙනිදා තමයි මට ඔයා අන්තිමට තේකක් හදලා දුන්නේ. අපේ රටේ තේපාන සංස්කෘතිය කොච්චර ගැඹුරු එකක්ද කියලා ඔයා දන්නවද? තේ වගාව ලංකාවට ආවේ කොහෙන්ද? තේ කිලෝ එකේ ගාණ කියලා ඔයා දන්නවද? දැන් ඔය ලෝක වෙළඳපොලේ ඔය වගේ 1000ක් කතා කියයි. කමන්නේ, බලමු මොකද කරන්න කියලා.
1: ඔපදා මතකය මියාමේ ගොම් පොර කාති පුනා.
2: ඇයි මොකද හිනා වෙන්නේ?
0: මොකද්ද මොකද්ද ඔයා කිව්වේ?
2: ඔපදා මතකය මියාමේ ගොම් පොර කාති පුනා.
0: අයියෝ
2: මොකද
0: ගොම් පොර?
2: ගොම් පොර තමයි. ගොම් පොර කියලා කියන්නේ
0: හැමදේම
2: දන්න මහාචාර්යවරයෙක් වනේ. හරි කියන්න බලන්න. යටලීයෙන් නාරිලත මල් පූදිනවා කියන එකේ තේරුම මොකද්ද?
0: මොකද්ද
1: යටලීයෙන් නාරිලත මල් පූදින්නේ? යටලීයෙන් නාරිලත මල් පූදින්නේ.
2: ආයික තේරුම කියන බලන්න දන්නවනะ.
0: වෙන මොකද්ද තේරුම?
2: මොකද්ද
0: යටලීයෙන් නාරිලත ගුලි කාලා වැදිලා හොඳටම.
2: මොකද්ද
0: ගුලි කාලා? කවුරු හරි
2: ඔය කිව්වේ?

0: අපිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමක
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 165යි ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 110යි මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි කාගිල්ස්
3: පි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000 NIB the city university the place to be.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා.
8: හරිම ලස්සනයි සදු. හැබැයි ආයි කියන්න බෑ.
7: ඇයි මං සින්දු කියනවා කැතද? ඉස්සර නම් කොහොමද කිව්වේ? ජීවිත කාලෙම ඔයාව අහගෙන ඉන්නවා කිව්වා.
8: මේකනේ බබා, කම්බලේට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. මගේ මැනික අද සියත T20 අහන්නකෝ. දැනෙන්න සින්දු කියන්නේ කොහොමද කියලා ඔයාටම අහගන්න පුළුවන්.
7: දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා. විඳින්න ජීවිතේ රස දෙන්නට පුරුදු කළා.
9: මහේෂ සඳමාලි සහ ක්‍රිෂාන් කරුණාරත්න සමග අද
10: සියත 2020 කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිප්පුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත 98.2 98.3

0: මෙන්න තේ මොන එකයි ඇත්තේ?
1: ආ තියන්න.
0: තියන්න කියලා කියන්නේ තේ එකක් හදලා ගෙනල්ලා දුන්නාම thank you කියලාවත් කියන්න තේරෙන්නේ නැද්ද?
1: ආ thank you thank you thank you.
0: අන්න එහෙම. අපේ මිනිස්සුන්ට නම් කිසි දෙයක් කියලා වැඩක් නැහැ.
1: ඔය හැමින් කතා කරන්නක පොඩ්ඩක් මම මේ ළඟදී ඉන්නේ ඔයාගේ.
0: ළඟදී ඉන්නේ. ඔයා දුරස් වෙලා මට.
1: හැමින් කතා කරපන් ගෑණී. මැරෙන්න හදන්නේ මෙතන.
0: ඔයා දන්නවද?
1: මොකද්ද?
0: අල්ලපු කිතර.
1: කවුද?
0: ටෙක්ලා.
1: ඔව්.
0: ටෙක්ලාගේ හස්බන්ඩ් නම් ටෙක්ලා තේ එකක් හදලා ගෙනත් දෙන දෙන පාරට.
1: ඔව්.
0: ටෙක්ලාට කිස් එකක් දෙනවලු.
1: කවුද කිව්වේ ටෙක්ලාද?
0: ඔව්.
1: ආ. කවද්ද කිව්වේ? අපෝ කර සැරවෙන්නේ පායකෝ. ඒ මිනිහාගේ කොහොමත් ඔළුව පොඩ්ඩක් අවුල් නේ දරව්. මොකක් හරි වුණානේ ඔය ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. ෆව් ඉතින් අහිංසකයා.
0: ඇයි?
1: ඇයි කියලා හන්නේ ඉතින් තේ දෙන දෙන පාරට මූණ ඉඹින්න ගියොටින් මට මේ ඔෆිස් එකට ගිහිල්ලා මේ රස්සාව කරන්න නැති වෙනවනේ.
0: ඇයි?
1: මේ ඔෆිස් එකේ තේ හදන ගෑනු මනුස්සයව මේ මට තේ එක ගෙනල්ලා දෙන පාරට මං ඉඹින්න ගියොටින් මට රස්සාවක් කියයි දිතුර වෙලා.
0: මොකද?
1: ඔය දේ නේ.
0: හුනි!
1: ඔය ඉතින් හුනි ගාන.

0: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
3: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
2: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
4: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
5: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
4: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
5: හරි පුතේ. සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: හරිනේ හරිනේ දැන් අමාරුව.
8: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
7: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
7: වැඩනීති නේද?
10: මනස්ගාතද?
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: A London prison break. Nuwara Bokamberdi.
13: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්.
12: London Prison Break Nuwara Bokamberdi
13: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරටු වෙන්
12: විමසීම් 0856336
13: organizers and media partners
12: global events Seetha FM Seetha TV
14: 98.2 98.4
15: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
16: weekend theater

0: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියක මෙන් මවක මෙන්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සුබ දවස අලුත් වෙලා
5: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
8: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
9: ගිහිල්ලා
8: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ නැහැ.
9: දැන් මොඩ කතාවක් කිව්වම නැති.

0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකො WhatsApp message එකක්
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
3: යතෝ පොකට් මනි 98.2 98.4
4: අද හමුවෙමු අද සනසෙමු අපි
1: We can see ya.

0: Kaumia luten me taiz restaurante gandala de acá de Pateke me andro dino.
1: Guadda?
0: Pateke me gajalo dino luten taiz restaurante gandala. Kemra sailu.
1: Pateke gajalo dino ahí.
0: Banda de que mamá era poligila ve.
1: Pateke?
0: Ey!
1: එංගට කදම් පයින්නේ පහාමිනේ කොයි විලෙත් ඇත්තන් ඒ පත්තෑක් නෙමේ මනුස්සයෝ ඒ ගාලින්නේ මකරෙක්.
0: අනේ මකරෝ හොමි අර ඩ්‍රැගන් ඔෆ් ද හවුස් ඒ මකරෝ හෙමි.
1: ඩ්‍රැගන් ඔෆ් ද හවුස්?
0: මොකද ඉනාවෙන්නේ?
1: ඩ්‍රැගන් ඔෆ් ද හවුස් නෙමේ අනේ හවුස් ඔෆ් ද ඩ්‍රැගන්.
0: හරි හරි පොඩ්ඩක් වැරදෙන්න බැහැනේ. ඉතින් අර ත්‍රෝන් ඔෆ් ගේම් එකේ තියෙන මකරෝ මකරෝ නංග මොකද මකරෝ දැකලා නැති මිනිස්සු අපි.
1: ඉතින් මොකේද ඉන්නෝ කිව්වේ?
0: ත්‍රෝන් ඔෆ් ගේම් මොකද හිනාවෙන්නේ මට මේ එන්නපා මට හිනාවෙන්න හොදද
1: throne of game නෙමේ වලේ game of throne
0: හදි හදි මුන්ට හරි ඔක්කොම ආවා දන්නවනේ හේරම
1: දන්නවදමයි වෙන්න ඔන්න ඔයා කියනවනේ මට ඔයා මතක නැහැ කියලා ඔන්න බලන්න මොනවද ගෙනාවේ
0: හෝනි මටද
1: ඕ
0: මං ගවුම් අඳින්නේ නැහනේ
1: කමක් නැහැ අඳින්න මේ අඳින්නනේ මම ඔන්න ගෙනාවේ වැරේ හත්තලා මේ ඔච්චර මොකද හුස්ම අරන් ඉන්න
0: කීද පොඩයි පොඩ වල පොඩ කෝ
1: මන් දන්නවා මොකක්ද අහන්න හදන්න කියලා
0: මොකද්ද
1: ඔයා අහන්න හැදුවේ මේ සයිස් එකේම වෙන කලර්ස් තිබුණේ නැද්ද කියලා නේද නැත්තම් මේ කලර් එකේම වෙන සයිස් තිබුණේ නැද්ද කියලා නේද
0: යනවා යන්න මේ ඉක්රිමි
1: මොකද්ද
0: දැන් ඉතින් මේ ෆ්‍රොක් එක ඇඳගෙන කොහෙද කියලා අපි යන්නේ
1: අපි අපි නෙවෙයි ඉතින් ඔයා ඇඳගන්න ඇඳගෙන මේක කවුම අම්මලාගේ දර ගිහිල්ලා ආච්චි අම්ම බලලා සීයා බලලා ඔක්කොම නැන්දම් මේ නැන්දම්මා මාමා බාප්පා ඔක්කොම බලලා ගමේ ගිහිල්ලා ඔක්කොම ගොටයක් ගිහිල්ලා සතියක් විතර එහෙ ඉඳලා එන්න
0: ඈ
1: ඔ
0: මම
1: ඔ තනියි

0: Good morning. උදේ 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: यह था टॉप स्टोरी
1: විපක්ෂයේ විශ්වාස බංගේ ලබන සතියේ කතානායකට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාරටේ විශ්වාස බංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයා වෙත බහර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් වී පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ විපක්ෂයේ සියලු පක්ෂවල සහය මත එම විශ්වාස බංග යෝජනාව බහර දෙන බවයි.
2: බන්ධනාගාරයේ පළමු කැරල්ල ඇති වෙලා දෙදෙනෙක් මිය ගිහිල්ලා 20කට තුවාල සිදු වුණාට පස්සේ නැවත සාමාන්‍ය තත්ත්වය ඇති කරලා ඒ වරදකරුවන්ට දඬුවම් කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය කරන ආරක්ෂක හමුදාවන් විශේෂ කාර්ය බලකාය සහ අධිකරණ සහාය ලබා ගැනීමට අසමත් වෙච්ච නිසා ඉන් පසුව ඇති වුණු දෙවන කැරල්ලේදී අහිංසක බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම බන්ධනාගාර රැඳවියන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා. නිශ්ශබ්දව සිටීම තාම බරපතල මරණ දෙකක් වාර්තා වෙච්ච සිදුවීමක් ඉරිඳ සිදුවෙලා සඳුදා වෙනකම්ම කිසිවක් නොකර නිද්‍රාශීලීව සිටීම ගැන අනිවාර්යෙන්ම මේ ඇමතිවරයා වග කියන්නේ. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට විරුද්ධව විපක්ෂයේ සියලුම පක්ෂ එකතු වෙලා විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්නේ ඒක. මේ සතියේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ නොසිටපු නිසා අපිට මේ විශ්වාස භංග යෝජනාව බාර දීමට ප්‍රමාද වුණා. නමුත් අපි ලබන සතියේ කතානායකතුමා කොළඹට ආපු වහම මේ විශ්වාස භංග යෝජනාව එතුමට බාර දෙනවා. ඒක ප්‍රමුඛ කාර්යයක්සේ සලකලා විවාදයට ගැනීමට ඉල්ලා
1: සිටිනවා. දැන් විදෙස් පුවතක්. යුද්ධය අතරතුර සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්ති අවසන් වන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ඇමරිකාව ඉරානයට බෝම්බ හෙළීම අඛණ්ඩව සිදුහොත් ඉරානයේ පූර්ණ යුද්ධයක් ආරම්භ කරන බවයි. ඉරානයේ තම පළිගැනීම් සීමා කර තිබුණද ඇමරිකාව එම සීමාවන් ඉක්මවීමට කටයුතු කරන බවයි ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා උපදේශකයෙකු වන මොහසෙන් රෙසායි පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178866 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.7

0: Whistle I Whistle. See the 2020.
1: අයිබුවන් කියල පිළිගන්නවා අද අපිත් එක එකතු වෙලා එන්නේ මහේෂ සදමාලි ක්‍රිෂාන් කරුණාරත්න හරින්න නම
2: කියලා.
1: ඉතින් කොහමද?
3: හොඳින් ඉන්නවා. ඉතාම හොඳින් ඉන්නවනේ.
1: ඔය දෙන හරි ෂෝක් නේද? මේ
3: අතලෙකේ
1: යාළුවා ගෙනෙන්නේ සාමාන්‍යයෙන් මේ මේ අයියා මල්ලි අක්කා කියන්නේ රණ්ඩු වෙනවා එහෙමත් තියෙනවනේ ලොකුටම. හැබැයි ඔය දෙන්න එහෙම වෙනස් නේද? යාළුවා ගෙනේ දින්නේ
3: රණ්ඩු වෙන්නේ නැහැ නේ අපි. අපි පොඩි කාලේ ඉඳලා තිබුණ රණ්ඩු වෙලා
2: නැහැ.
3: ඒක පොඩි පොඩි රණ්ඩු ඉතින් ඔය පොඩි පොඩි ඒවා. ඊටසේ ඇවිල්ලා අම්මා ඇවිල්ලා දෙන්නටම ගහලා යනවා.
1: එතකොට
3: හරි. ඒ කියන්නේ වැරද්දකාගේද ගුටි කෑවේ කවුද මේ මොකද අදාල නැහැ. අම්මා දෙන්නටම දිනනවා.
1: සාධාරණයි.
3: සාධාරණයි.
1: රයිට් මහේෂා දැන් අලුත්ම සින්දුවක් කරලා තියෙන මම හිතන්නේ ෆිල්ම් සොන්ග් එකක් තමයි කරේ. බාජිත් එක ෆස්ට් ටයිම් නේද සිංගර්?
3: ඔව් පළවෙනි වතාව.
1: කොහොමද එක්ස්පීරියන්ස් එක?
3: ඒක ඇත්තම මට මේ කියන්නේ මගේ ජීවිතේ වෙනස්ම අත්දැකීමක්. ශලනී තාරකා අධ්‍යක්ෂණය කරන පළවෙනි චිත්‍රපටයේ ප්‍රේමියේ චිත්‍රපටයට ඒ තමයි ඒ සින්දුව. මෙයා තමයි මල්ලි තමයි මියුසික් ඩිරෙක්ටර් ෆිල්ම් එකේ. ඉතින් මෙයා තමයි කම්පෝස් කරේ මේ සින්දුවේ මෙලඩි එක සහ වචන. එතකොට මේ බාජි අයියයි මමයි ඔක සිං කරනවා කියලා හිතාගෙන හිටියේ නෑ මුලින්. මෙයා නිකන් කලින් හදපු සින්දුවක් නේ. මෙයා විස්තරය කියයි. ඉතින් ඒක කොහොම හරි ශල්නිය කර හඳ දුනා. මෙයා ෆිල්ම් එකට දාගන්න කැමති වුණා. ඉතින් එහෙම තමයි උනේ වැඩේ. මට ලොකු සතුටක් බාජි අයියා වගේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් එක්ක එකට වැඩ කරන්න ලැබිච්ච එක.
1: රයිට්. දැන් මේ ඔයාගේ පළවෙනි ෆිල්ම් සොන්ග් එක නෙවෙයිනේ?
3: නැහැ, මේ අවුරුද්දට මම සිං කරපු 8 වෙනි ෆිල්ම් සොන්ග් එක. මගේ මම සාමාන්‍යයෙන් මේ කියන්නේ රියලිටි එකෙන් අයින් වෙලා මගේම නිර්මාණයක් කරන්නත් කලින් මගේ ආවේ ෆිල්ම් සොන්ග් එකක්, විශේෂම භාග ෆිල්ම් එකේ. ඉතින් ඒකට මට බෙස්ට් ෆීමේල් ප්ලේබැක් සිංගර් හම්බුණා සිග්නිස් අවෝඩ්ස් එක පවා. ඉතින් මම හිතනවා ආරම්භයේම සතුටුදායකයි. ඒක නිසා මේ මං හිතන්නේ මට සාමාන්‍ය ගීත ගායනා කරනට වඩා මං ෆිල්ම්ස් වල තමයි වැඩිපුර ගීත ගායනා කරන්නේ. මේ වෙනකොට සිං කරපු ගොඩක් ඒවා තව එන්න තියෙන චිත්‍රපටනේ.
1: අපි සින්දුව පොඩ්ඩක් කියලා මෙමුද?
3: හා,
1: බාජිත් එක කියපු සින්දුව.
3: අද මල්ලිත් එක කියන්නේ.
2: ආ,
3: දමියගේ දැම්මේ අපි දැන්.
1: හා හා.

0: උදේ 10යි විනාඩි 19යි දැන්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0.117 NIB the City University. The place to be.
3: Finishing wahalak lesa color of flow wajabena.
4: Sit bandagani, kal pavati, avalakshana novi. Oyat wahaleta washi wenna. Finishing wahalak nam color of samai.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීලවිකාශ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
9: Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena. Rhino Premier Roofing Sheet. Fedwister Sandhal. Dahatunai Anuhaya Amatana.
11: Api Hemudamat Vage Sarahatat Abiyogeta Abiyogakwin.
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
13: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්ලෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. නයිශ්වේනිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
15: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
16: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.718 327 777.
17: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0.768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
18: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
19: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
0: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නු නදසුදු කොටිගෙන එදිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත voice of family ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.2 98.3

0: Whistle. See the 2020.
1: රයිට හද අපි කතා කර කර ඉන්න මහේෂා සඳු මලිසහයාගේ මල්ලිත් එක්ක. ඉතින් මල්ලිත් එක්ක කතා කරන්න ඕනේ කලින් ෆිල්ම් එකේ විස්තරය ගැන කතා කරන්න ඕනේ. දැන් ඔයාගේ පළවෙනි වතාවද මේ ෆිල්ම් එකක මියුසික් කරන්න හම්බ වෙච්ච එක?
2: ඔව්, මේක තමයි මගේ ජීවිතයේ ලැබිච්ච ලොකුම ඔපචුනිටි එක. මේක මුලින්ම සෙට් වුණේ වාචයේගේ අක්කගේ. ඇත්තටම මේ සින්දුව නිකම්ම ඕනේගේ රෙකෝඩ් කරගෙන මෙයා සිං කරන්න කියලා කොහොම තීරණය කරලා තිබ්බේ. මේල් ආටිස් කවුද කියලා කල්පනා කර කර ඉද්දි තමා මට ඔළුවට ආවේ බාජය මුලින් ඔළුවට ආවේ. ඇත්තටම බාජයයට මේක අහන්න දුන්නාම බාජයය ඉතාම සතුටින් වැඩේට කැමති වුණා. එක වයින්ම කැමති වුණා එක මල්ලි කරමු කියලා. ඊට පස්සේ ෆිල්ම් එකට හදපු සින්දුවක් නෙවෙයි ඇත්තටම. මේක ඩමි එක ගහලා තියෙද්දි මෙවන් අයියා මේ ශල්නි අක්කට පෙන්නලා සින්දුව ඉල්ලලා තිබ්බ ෆිල්ම් එකට. සින්දුව හරහා තමා මට ඇත්තටම ෆිල්ම් එකේ මියුසික් කරන්න chance එක ලැබුණේ.
1: මුළු ෆිල්ම් එකේම මියුසික් කළා තියෙන්නේ ක්‍රිෂාන්. එතකොට මේ ඉතින් ඔයාට කියන්න තිබ්බනේ. ඔයාත් සිං කරන කෙනෙක් නේ. ඒක මොකද උනේ?
2: මට ඇත්තටම මට ඕන ෆීල් එක තිබ්බේ වාචයගේ වොයිස් එකේ. ඒ වාචයගේ වොයිස් එකේ තියෙන ටීම් එකත් එක්ක මම ඇත්තටම පොඩි කාලේ නම්ම වාචය ගැන මම ආසාරිස් කෙනෙක්. ගොඩක් ආස ආරිස් කෙනෙක්. ඉතින් මට ලොකු සතුටක් වාචයයට වැඩක් කරපු එකම.
1: ඔයා හිතන්නේ මොකද? ඉතින් ගැළපෙනම කෙනා හම් වුණාද ෆිල්ම් song එක sing කරන්න?
3: ගැළපෙන අය හම් වෙනවා. ඒක ලොයි සබාව. නෑ, ඇත්තටම මොකද මේ අර වේදනාව කියන එක උපරිමම දෙන්න පුළුවන් වොයිස් එකක් තමයි වාචයයේ වොයිස් එක. අර හිත හූරගෙන යන වොයිස් එකක්. ඉතින් මං හිතනවා හොඳම දේ හොඳම විදිහට උනා කියලා. ඉතින් සින්දුව මාරම ලස්සනයි. අහපු නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න, YouTube එකේ තියෙනවා. ඉතින් අහන්න,
2: බලන්න
3: සහ කමෙන්ට්ස් දෙන්න. හරිම ලස්සන වැඩක්.
1: දැන් ඉස්සරහට දැන් මේ ෆිල්ම් එකෙන් පස්සේ තව මේ වෙද්දිත් ෆිල්ම් වලට වැඩ ඇවිල්ලා තියෙනවද? මල්ලි
2: එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තාම ෂූටින් මොකුත් නැහැ තාම කරලා.
1: ඔයාගේ නිර්මාණ කොහොමද?
2: මගේ නිර්මාණයක මියුසික් වීඩියෝ එක ලබන සතිය කරන්න
1: ඉන්නේ.
2: ඒකත් ළඟදිම රිලීස් කරනවා.
1: මම හිතන්නේ මාස 4කට විතර කලින් එකක් රිලීස් කළානේ.
2: ඔව්, ජනවාරි වල දැන් මම අන්තිමට මම දාපු එක. ඊපස්සේ මේ ෆිල්ම් එකේ වැඩ ටිකයි අක්කගේ නුඹට මා තිබුණා දැන් සදා කියලා සින්දුවක්. ඒක වැඩ වලට පොඩ්ඩක් ඉරවිලා මගේ වැඩ කරන්න ටිකක් ටයිම් එකක් ගියා. මේ මාසේ කොමාරි දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ මාසේ හරි අගෝස්තු මුලයි.
1: හරි, දැන් අක්කගේ සපෝට් එක කොහොමද වාගේ වැඩවලට? හොඳට සපෝට් කරනවද?
2: අක්කගේ සපෝට් එක කියන්නේ ඉතින් පොඩි කාලේ නම් අක්කගෙන් තමයි මම තමයි මගේ
3: තර්ජනේ කරනවා.
1: හරි, ඒක කියන්නේ
2: මම තමයි මගේ පළවෙනි මියුසික් ටීචර්. පොඩි කාලේ නම් ඉතින් හැමදේම කියලා දීලා ඊට පස්සේ දැන් ඉතින් එයාගේ වැඩ කරන්නේ.
3: හැමදේම කියලා දුන්නේ මගේ වැඩේ කරගන්න.
1: ලේසියෙන්ට. එතකොට මේ ඔයාගේ වැඩවලට මල්ලිගේ සපෝට් එක කොහොමද?
3: නෑ, ඇත්තට මම මේ වෙනකොට වැඩිපුරම සිංගල දින මෙයාගේ මෙලඩිස් තකෝද. ඒ කියන්නේ මේ ඔය 8:45 නවල් එකෙන් කරපු සින්දුවත් මාර විදිහට මිනිස්සු වැළඳගත්තා. නුඹට මල් තිබුණා දැන් සදා කියන එක. ආයේ අපි දෙන්න සින්දුවක් කළා. අපි දෙන්නගේ පළවෙනි මේක මේ වාගේ ලඟ වෙලා ඉතින් සැපේ ආදරේ කියලා එකක් කරා අපි දෙන්න. වැඩ ගොඩාක් කරපු තියෙනවා. ඊට අමතරව තව එක වැඩක් එන්නත් තියෙනවා.
1: ඔය දෙන්නම සිං කරන්න.
3: ඔව්. ඉතින් ඊට දැන් අපි දෙන්න සිං කරන ඒවාට අමතරව පිස්සු ෆිල්ම් එකේ මෙයා සින්දුවක් කරා ඒ ෆිල්ම් එකටත්. රවීන් තාරුක සහ මම සිං කරන. ඉතින් මෙයාගේම තමයි වැඩිපුර මම කරලා දෙන්නේ. බැලුවාම ඉතින්
1: බැලන්ස් එක අයනවා නේ දෙන්නට දෙන්න. දෙන්නගේ මේවා
3: දැන් එක එකම ගෙදර අන්න ඒකයි මම ඔකට එක තැනකදීත් කිව්වා. තමන්ට හැම දෙයක්ම ෂෙයා කරගන්න පුළුවන් මිනිස්සෙක් එකම ෆීල්ඩ් එකේ ඉන්නවා කියලා කියන්නේ ඒක මාර ලොකු දෙයක්. ඒ මිනිස්සයා සහෝදරයෙක් වෙන එක තවත් දෙයක්. එක ගෙදරක ඉන්නවා කියන එක මාර හයියක් නේ. දැන් අපිට මෙයා අද මෙලඩි එකක් ගවත් එහම අද ගෙදර ස්ටුඩියෝ එකේ රෙකෝඩ්
2: කරනවා.
3: අහන්න දෙනවා සහ පොඩි හෝම් ස්ටුඩියෝ එකක් හදාගෙන මෙයා රෑ 12ට හරි නැගිටවල මාම ඒක වොයිස් කරනවා මෙයා. ඊයේ තහනෝ කරදරයක් අතරව
2: තුම්පාර බේතරන් තිබ්බ උන ගෙනලා
3: ඒ වීඩියෝස් මට හොඳටම උන මෙයාට ඒ වොයිස් එක දාන්න ඕනේ එක යවන්න ඕනේ ෆයිනල් වොයිස් එක කොහොමරි මට දැන් මම ගැහෙනවා ඒතරමට ස්ටුඩියෝ එකේ ඒසී එකත් ඕෆ් කරලා ජර්සි එකකුත් අතගෙන මං ඇවිල්ලා මෙහෙම කරගෙන මෙහෙම ඉඳගෙන මයික් එකක් තියාගෙන සිං කරලා ඇව්වේ.
1: ඉතින් හරියට ආවද?
3: හරියට ආවනේ.
2: ආවා ඊට පහුවදා ආයෙ ගත්ත පොඩි පොඩි.
3: ඕ අයියෝ වන්න.
1: ඒ කියන්නේ ඉන්න දෙන්නේම නැහැ
3: නේ. අසනීපේකටවත් ඉන්න දෙන්නේ.
1: ඔය දෙන්නත් එක්ක කියපු සොන් එකක් දැන් අහමුද? කියන්නේ ඔය දෙන්න කරපු එකක්.
3: අපේ දෙන කරපු පළවෙනි එක කියමු නේ.

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: Did the hospice powers SLIC life GV direction up in the Antimirona? Seventh bonus Pratilabi Agaya. Rupel Kutik Das Harasa Hatakmavai. Sri Lanka Insurance Life. Piakumin Mavakumin.
1: Delivery Parakwila orders Miss Winod. Business Secretary in Express of Visanduma. Pick me flash. Affordable cost ticket. Ikminitama packages. Yavana game. Ginaganat. Then Hari Malaysi. Live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න. Pick me flash book කරන්න.
2: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
4: සමගින් අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
5: හොඳ ළමයා 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
6: කකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසය
7: ඒක හරිම අපූර්ව ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
10: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන.

0: මේ මාසේ 24 25 දවස්වල
1: මනස්ගතද?
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwara bokam berde.
4: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් විත් නිවුස්
3: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම් බරදි
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0756336
4: Organizers and media partners.
3: Global events, Seetha FM, Seetha TV. Anuwatai Dashamatheken. Anuwatai Dashamatheken.

0: අපි දැන් පොඩි බ්‍රේක් එකක් කරන් ආපහු කතා කරන ගමන් ඉන්නේ. දැන් මහේෂා සඳමාලි පුංචි කාලේ මේ ක්ෂේත්‍රයට එනකොට කොහොමද දැනගත්තේ මේ මේ සින්දු කියන්න පුළුවන්? අම්මලාගෙන් කොහොමද වටපිටාව හැදුනේ?
1: සින්දු කියන්න පුළුවන් කියලා දැනගත්තේ මං හිතන්නේ චූටි කාලෙදිමයි. ඔය මට අහන්න දෙන සින්දු තියෙන නිතර අපේ ගෙදර නිතර සින්දු ඇහෙනවා ඉස්සර. ඒව මං අර කියාගන්න බැරි කාලේ කියනවා. ඒව අර ඉස්සර කැසට් පීස් නේ, කැසට් පීස් වල රෙකෝඩ් කරපුවා තාමත් තියෙනවා මං හිතන්නේ අපේ ගෙදර. මේ ඉතින් එහෙම එහෙම කොහොම හරි දැන් වගේ දැන් ළමයින්ට වගේ ප්ලට්ෆෝම්ස් තිබ්බේ නැහැ නේ අපි චූටි කාලේ එළියට එන්න. ඉතින් ඒකෙන් හින්දා ඉස්කෝලේ එක වසර දෙක වසර ඉන්නකොට ওই තරඟ වලට යනවා. හැම තරඟකින්ම ඉතින් දිනනවා. එහෙම එහෙම දහම් පාසලෙන් අපි හරියට තරඟ වලට එක්කන් ගියා. ඒ වගේ කොහොමයි මං හත වසරට අලුත් ඉස්කෝලේකට ගියා. බාර දෙනකොට මං ගාව සර්ටිෆිකට් තිබ්බ 40-50 විතර. හත වසර කියන අවුරුදු 12 ඉනේ.
0: සින්දු කියලා.
1: සින්දු කියලා. ඒ කියන්නේ තරම තරඟ වලට ගිහින්. ඉතින් මේ එහෙම එච්චරම උනන්දුවක් තිබ්බ පොඩි කාලේ නම් මියුසික් වලට. ඉතින් ඒ උනන්දුවම වෙන්නේ නැති මේ වගේ තැනකට එක්කන් ඉන්නේ නැත්තේ.
0: ඔරේ එතකොට මල්ලි කොහමද වැඩේ පටන් ගත්තේ? කොහමද අක්කත් එක්කම පොඩි කාලේ ඉඳන් සින්දු කියාගෙන ආවද?
2: ඔව් මෙයාත් එක්ක පොඩි කාලේ ඉඳන් මම සින්දු කිව්වා. ආසාවට පොඩි කාලේ නම් මම කිව්වේ. ඊට පස්සේ
1: කතා කරන් බැරි කාලෙදිත් මෙයා ලව සින්දු කියවා. බලෙන් බලෙන් කියවුරු.
0: අනේ කියන්න කියන්න පුතේ කියන්න. එහෙම කියනවා.
2: සම්ම විදිහේ අපේ අම්මලා කැමති සින්දු තමයි කිව්වේ. ඊට පස්සේ තමයි මට සෙට් වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ.
1: පස්සේ තේරුණේ.
0: ඒ කියන්නේ පුංචි කාලේ අම්මලා කැමති සින්දු කියන්නේ මොනවද කියුවේ?
1: නැහැ සාමාන්‍යයෙන් ඔය ශාස්ත්‍රීය පැත්තට බර ගීතනේ අම්මලා අහන්නේ. ඔය ඒ කියන්නේ අපි හැමෝටම අවේනික මියුසික් ජෝනර එකක් තියෙනවානේ. දැන් මම ඒ පැත්ත සිං කරා කියලා මෙයා ඒ පැත්ත සිං කරනවා කියලා එකක් එහෙම නැහැ. ඒ දැන් අම්මලා බලාපොරොත්තු වෙන්නේ මම වගේ මෙයා සිං කරනවාට. මට තේරෙන විදිහට.
0: හා
2: මෙයා පොඩි කාලේ කිව්ව සින්දුම මටත් කියන්න.
1: මෙයා ඒවත් ලස්සනට කියනවා. ඔය බොරුවට ඔය කියන්නේ. ඒවත් ලස්සනට කියන හැබැයි යාට වැඩිපුරම ගැලපෙන්නේ මේ පොප් පැත්ත.
0: දැන් මේ මේ කාලයක් මේ මේ මෙයා බොයෆ්‍රෙන්ඩ් කියලා හිතාගෙන හිටියා නේද කට්ටිය?
1: සාමත් හිතනවා සමහරු.
0: තමත් හිතනවා.
1: ඔව් ඒ කියන්නේ මේ දන්නවා දන්නවා මල්ලි කියලා දන්නවා. ඒ ඉතින් අර දැන් හස්බන්ඩ් ලංකාවේ යන්නේ ගොඩක් වෙලාවට. එයා එන්නේ මාස 6කට සැරයක්. ඉතින් එතකොට
0: ඕ ඒ දෙන්නත් එක්ක ලොකුවට අපිට වීඩියෝස් එහෙම පේන්නේ නැහැ.
1: ඕ ඒ කියන්නේ මේ ඒක නම් හේතුව ඇත්තටම පෞද්ගලික ජීවිතේ ෆැමිලි ලයිෆ් එක කියන එක ඕනට වඩා නිරාවරණය කරන්න මම කැමති නැහැ. එතකොට ප්‍රශ්න වැඩි. ඒ කියන්නේ අපි සතුටින් ඉන්නවා කියලා අපි දැනගත්තාම ඇති.
0: ඔව් අපි සතුටින්නේ.
1: ඔව් ඉතින් මේ මෙයා තමයි ඉතින් මාත් එක්ක අර එහෙම එහෙ යනකොට මම තනියෙන් යන වෙලාවට ඉතින් හැමතිස්සෙම එන්නේ. මෙයා එනවා එක්කෝ ඒගොල්ලන්ගේ මල්ලි එනවා එහෙම කවුරු හරි එනවා අපේ අම්මා හරි තාත්තා හරි. ඉතින් මෙයාත් එක්ක අර දැන් මෙයාවත් මිනිස්සු හඳුනනවානේ. ඒක නිසා අර අපි දෙන්න දකිනවා වැඩි.
0: දැන් ඔයාට එතකොට ඒකේ බලපෑම කොහොමද?
1: දරුණු බලපෑමක්
2: තාම ඒකේ අත්දැකීම්
1: ඉන්නේ.
0: ඒකේ තාම ගර්ල් කෙනෙක් හම්බුනේ නැද්ද?
2: නෑ තාම නෑනේ. කලින් තිබ්බා ඒවා. ඒවා ඉවරයි.
1: ඒ අතීත ගදර කදරද?
0: නෑ ඉගෙන ඉගෙන සිහිනයක් පමණයි.
1: නෑ අද උදේ පොඩි කෙනා කියන්නේ එක මොකද්ද?
2: සිත බොහොම කටකෝලයි.
0: සුබදාසරක්. මේ දැන් එතකොට ඉස්සරහට ප්ලෑන් කොහොමද ක්‍රිෂාන්ගේ?
2: ෆිල්ම් වල වැඩ කරගෙන යනවා.
0: ඒ කියන්නේ දැන් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට අමතරව ආවෙන ජොබ් එකක් කරනවද මොනවා හරි?
2: වැඩ ටිකක් එන්න තියෙනවා. මම හදපුවා සහ ලියන වැඩ මෙලඩි කරපුවා. මගේ වැඩ ටිකක්ම ගොඩ ගාගෙන තියෙනවා. ඒකෙන් එකින් එක කරන්න ඕනේ ටික. ලබන මාසේ මියුසික් වීඩියෝ එක දාන්න බලාපොරොත්තු
0: වෙනවා. රයිට් මහේෂා, මේ අපි කියමුද දැන් ඕගොල්ලෝ කලින් මම දැක්කා ගිටාරකින් ප්ලේ කර කර ඉන්න සංඝගේ සින්දුව. අපි ඒක පොඩ්ඩක් කියමු කියලා මට හිතෙනවා. නිකන් ලස්සනයි ඔය දෙන්න කියනවා.
1: කියමුනේ. ඔයා මොකද්ද කියන්නේ?
3: අපි ඕන දෙයක් කියනවා. ඕන දෙයක් කියනවා.
2: ගමුද?

0: අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න.
4: 20 upgrade 20 upgrade.
2: අලුත් සොන් එකක්ද?
4: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
5: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් Alumex තමයි.
4: Alumex නම් warranty with guarantee.
7: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
8: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: ඒ මිස් මේක කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
8: ගිහිල්ලා
10: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
8: නැහැ. දැන් මොඩ කතාව කිව්වම ඇතික.
10: ගොඩේ
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
15: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජ්‍යරෝ ගොබ්බයා.
17: ඒ හටු ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
18: නිලබල කරේති ඔලමුල පුරේ.
19: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
20: සියත ටීවී තුලින්.

0: සියත දිවයිනපුරා
1: උදේ 11 විනාඩි 2යි දැන් වෙලාව.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ये था टॉप स्टोरी।
1: डेंगू मरण 53ක් දක්වා ඉහළට. වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ ගණන 53ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 74,000 ඉක්මව ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 74,478ක්. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1023ක්. තවත් දේශීය පුවතක්. රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනීමට උත්සාහ කළ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 54 හැවිරිදී ඇංගෝලා ජාතික කාන්තාවක්. ඇය සතුව තිබී කොකේන් ග්‍රෑම් 237ක් සුවකත් බවයි ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාණංශය සඳහන් කළේ. සැකකර කාන්තාව ඇංගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩි සභාපාඩුවරට පැමිණ එතැන් සිට කටාර් රාජ්‍ය දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. සේත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 සියත දෙව

0: Sai Wissa. See the 2020.
1: රයිට් දැන් මහේෂා සඳ මල් මල්ලිත් එක්ක අවුරුදු ගාණක් ඉන්නවා. පස්සේ දැන් මැරි කරලා මල්ලිත් එක්ක ඒ ජීවිතෙන් ඈත් වෙනවනේ, පොඩ්ඩක් ඈත් වෙනවනේ. එතකොට මොකද්ද ඔයාලට දැනුනේ?
2: ඈතුන්නේ.
1: ඒ කියන්නේ සාමාන්‍යයෙන් මැරි කරලා ඊට පස්සේ වෙන ගෙදරකට යනවා,
2: එහෙම වෙනවකට ගියේ නෑ. මොකද
1: හස්බන්ඩ් නෑ.
2: සත්‍ය බොහොම කටුකයි. මේ හස්බන්ඩ් ලංකාවේ නැහැනේ ගොඩක් වෙලාවට. හැබැයි දැන් මේ අවුරුද්ද නම් අපි ලබන සතිය දිහාට යනවා වෙන ගෙදරකට. මේ
1: යන්න කිව්වද?
2: යන්න කිව්වේ නෑ.
1: දැන් යන්නේ.
2: ඔව්. දැන් ඉතින් මේගොල්ලන්ට දැකලා දැකලා ඇතිලා ඇදිනේ අපේ.
1: ඒ නිසා මේ
3: නෝතෙන්ට.
2: දැන් මෙයා කියන මං එනවලු. ඒ යන ගෙදරකට. මේ ඉතින් මේ එහෙම ඇත්තුනේ නෑ අතර මං පවුලේ. මට ඒකයි අර ඒක වැඩිපුර දැනෙන්නේ. මම අපේ ගෙදරම තමයි හිටියේ. මොකද වෙන ගෙදරක තනියෙන් ඉන්නවට වඩා මං ඉතින් අම්මත් එක්ක ඉතින් හස්බන්ඩ් ලංකාවේ නැති නිසා. ඉතින් එහෙම තමයි ඔන්න ඒ නිසා ඇත්තුනේ නෑ. දැන් සතියකින් විතරම අර දැනේ යෝක.
1: ඕන කියලා. පාලෙන් ඉඳේ.
2: සත්‍ය බොහොම කටුකයි කියලා එතකොට කියන්නේ.
1: දැන් ක්‍රිෂා නක්කගේ ආසම ගතිගුණේ මොකද්ද? ආසම ගතිගුණේ ලස්සන කොන්නේ පීරන ඒ වගේ එක
2: පීරන්න තුවදාවේ
1: නෑ මංකේ උදාහරණ. හැම දෙයක්ම ආසයිද? ආසම නැති කියලා එකක් නැහැ.
3: සත්තුන්ට මාආදරි. ඒරමං ගොඩක් කැමති.
1: වා හිමීට නිකන්.
3: තවයි කියන්නේ.
1: තජුට්ටයි.
3: එයා සත්තුන්ට ගොඩක්
1: ආදරේ. නෑ. එයා සත්තුන්ට ආසයකට ඔයා ආසයි. ආසයි
3: නෙමෙයි ආදරේ.
1: ආදරේකට ඔයා කැමති.
3: ඔව්.
2: ඒ කියන්නේ මේ සත්තුන්ට ආදරේ කියන්නේ අර බල්ල පූසෝ නෙමෙයි. පණුව හැකරැල්ලෝ. ඒ වගේ සත්තුන්ටත් මං ආදරේ ඇතරම.
1: ඇති කරන්නේ නැහැ
2: නේ? නෑ නෑ ඇති කරන්නේ
3: නැහැ. අල්ලන්න නම් බයයි.
2: නෑ නෑ. බිම හිටියොත් නම් මං අතින් අරන් එළියට දානවා. මං ඒ තරම්ම කියන්නේ කැරපොත්තන් නම් ඇත්තටම බයයි. කැරපොත්තන් තමයි බයයි.
1: බිම හිටියොත් අවුලක් නෑ. ඇඟේ වගේ හිටියොත් තමයි කෑ ගහන්නේ.
2: ඔව්.
1: ඒතර ආස නැති නිකන් අමුතු ගති ගුණ දැන්.
2: අන්න ඒම කියයි.
1: මොනවාද?
3: තරහ යනවා ඒක මන්ට. තරහ ගියාම ඉතාලම කලබලෙන් දඟලනවා. බොරුවට. ගණනය කරලා නෑ මං
1: හිතන්නේ.
3: ඇඳුම්
1: ඇඳුම් ගන්න ඇත්තද මේ කියන්නේ? සාමාන්‍ය සතියකට ඇඳුම් කීයක් විතර ගන්නවද?
2: එහෙම නෑ ඉතින් ගියොත් ඉතින්
1: අද මේ එකක් ඇහිලා
2: ඔව් අතර මේක තමයි උත්තරේ. සත්‍ය බොහොම කටුකයි.
1: දැන් මල්ලිට එහෙම ඇඳුම් ගන්නවද එතකොට? දැන් වා ෂොපින් කරද්ද
2: නෑ සමහර වෙලාවට ගන්නවා මදක් වුණොත්. සමහර වෙලට මෙයාගේ මං කොච්චර තිබ්බත් මෙයාගේ වත් මං අඳිනවා.
1: දැන් මේ මල්ලිගේ ආසම ගතිගුණේ මොකක්ද?
2: මල්ලිගේ ආසම ගතිගුණේ සින්දු හදලා දෙන එක. මට සින්දු හදලා දෙන එක සහ එයා ඉතින් මං කැමති එයා ෆීල්ඩ් එක ඉස්සරහට යන විදිහට බොහොම හිමින් ගමනක් යනවා. ඉතින් ඒක මං කැමති.
1: එතකොට ආසම නැති එක.
2: එක නෙමෙයි කියන්න ගොඩක්
1: කියන්නේ. ඒ තරම් තියෙනවා
2: ජීවිතේට කියන වෙලාවට තැනකට එන්නේ. ගෙදරින් එළියට ගන්න බෑ. බාත්รูම් එකට ගියොත් එළියට ගන්නම බෑ.
1: එන්නෙම නැහැ.
2: එන්නෙම නැහැ. බාත්รูම් එකේ ඉන්න මනුස්සයාට දොරට තට්ටු කරලා කතා කරත් ඇහෙන්නෙත් නැහැ. එළියෙන් නම් කෝල් එකක් ගත්තාම තමයි එතුළේ ඉන්න මනුස්සයා එළියට එන්නේ.
1: මට ඔක අද හිතුණා හැබැයි නේ. අපි ගියානේ පහලට.
2: අන්න හරි. අන්න ලැකන ප්‍රායෝගිකයි.
1: ප්‍රායෝගිකයි. ඔය කියන කතාව ඇත්ත.
2: එතකොට කිසිම දෙයක් ගැන ලොකුවට හිතන්නේ.
3: ඔය සරලව
2: සරලගෙන ඔය ඉඳව
3: මේ විදියට මම ප්‍රශ්නයක් කරන ලොකුවට කියන්නේ ලොකුවට මේ ගැන දැන් මෙයා එහෙමනම් ඔලුවගෙන ඉරගෙන නතර.
2: ඔව් මට බෑ එහෙම. කියන්නේ මට ඒකට විසඳුමක් ඕනේ. විසඳුමක් හොයාගන්නකම් මම පත්තු වෙලා ඉන්නේ.
1: මල්ලි ගණන් ගන්න.
2: මොකද වෙලා තියෙන්නේ? වගේ සීන් එකේ ඉන්නේ.
1: ඒක තොන්නයි ඒක අතකට නේ.
2: ඔව්.
1: එච්චර.
2: ඔව් අපි කලබල වෙන දේවල් වලට මෙයා කලබල වෙන්නේ
1: නැහැ.
2: කලබල ගන්නවා කියලා කියනවා මම.
1: දැන් එතකොට මේ පවුලේ වැඩිපුරම බැනුම් අහන්නේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි?
2: ඒකනම් දෙන්නම වෙන උහනනේ. ඒකනේ මම නැති වෙලාවට මෙයත් එක මට බයිනවා අපේ අම්මලා. මේ මෙයා නැති වෙලාවට මාත් එක මෙයාට බයිනවා.
1: අපි තව සින්දුවක් අහමුද? අද සින්දු කියව ගන්නවා කොහොම කොහමරි ගොඩක්. මොකද්ද කියන්නේ?
2: නුඹරම විපුණාද කියන්නේ?

I whistle. See you at the 2020. This week's number 9. Olunga.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0111 832 1000. NIBM The City University, the place to be.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාලන සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන

0: සසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: හරිනේ හරිනේ දැන් අමාරුව.
3: බයික් එකකට පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
2: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
5: අවසන් කේශනාලික අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
10: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
14: 98.2 98.7

0: ඉන්නේ. මල්ලිගෙන් අහනවා, අක්කා කොයි වගේ තැනකද ඉන්න ආසේ? කියන්නේ බලන්න අක්ක මේ වගේ තැනක ඉන්නවා නම් මම කැමති. එයාගේ උපරිම ඒ තැනට යනකොට වා මොනවද බලාපොරොත්තු වෙන්නේ?
1: ඉන්න ඕන තැන ඉන්නවම. ඇත්තරම එයා එයාගේ වැඩ ටික කරගෙන ඉතාම ලස්සනට ක්ලාස් ටික කරගෙන එයාගේ සිංදු ටිකත් පිළිවෙලට කරගෙන ඉන්නවා.
0: ඔයා මල්ලිගේ කොහොමද දකින්නේ මල්ලි මෙතන ඉන්න ඕන කියලා?
2: මට ඕනේ ලංකාවේ මම දකින්න ආසයි. ලංකාවේ පිළිගත්ත සම්මාන උළෙලක සම්මානයක් හම්බෙන දවසට එච්චර මට ඕනේ. කියන්නේ මේ ඔව් මෙයාගේ මියුසික් ඩිරෙක්ෂන්ස් වලට හරි මෙයාගේ සිංදුවකට හරි මොනවට හරි. මොකද අපි දැකලා තියෙනවා ක්ෂේත්‍රයේ ඉතාම ජ්‍යෙෂ්ඨ වුණත් සම්මානයට පාත්‍ර වෙච්චි නැති කලාකරුවෝ ඕන තරම් ඉන්නවා. නමුත් මම විශ්වාස කරනවා හැම කලාකරුවෙක්ම කිසියම් හෝ එගවීමකට ලක් විය යුතුයි කියලා. ඒතර තමයි ඒගොල්ලන්ට ඉතුරු වැඩ ටික කරන්න මොරාල් එකක් එන්නේ. ඉතින් ඒ වගේ දෙයකට මම හිතනවා මෙයාගේ ටැලන්ට් එක සහ මෙයාගේ උනන්දුව කැපකිරීම හැමදේම සුදුසුයි කියලා. ඒ දවසේ ඒකවත් හරි
0: අනිවාර්යයෙන්. එතකොට මහේෂට කොන්සර්ට් එකක් කරන අදහසක් තියෙනවද තව කාලයක් ගිහිල්ලා?
2: ඒ කියන්නේ මේ මම හිතන්නේ එහෙම දෙයක් කරන්න මම ආසයි. නමුත් දැන් නෙවෙයි. ඒකට වෙලාවක් යනවා. අපිට දැන් අපිට මෙහෙමනේ අපි හරි රිස්ක් එකක්නේ මේ ජොබ් එක. ඒ කියන්නේ දැන් හද අපි වියදම් කරලා අපි ලක්ෂ 10ක් 12ක් කර වියදම් කරලා හදන සින්දුව අද YouTube එකට දැම්මොත් TikTok එකට දැම්මොත් platforms වල දැම්මම හිට් වෙයිද නැද්ද කියන එක ගැන ගැරන්ට් කරන්න බෑ අපිට. ඒක මා රිස්ක් එකක්. ඒ කියන්නේ කලාකාරයෙක් තරම් රිස්ක් එකක් ගන්න නැහැ වෙන කිසිම ජොබ් එකක. මොකද මුළු ජීවිතේම තියෙන සමහරට ඒ නිර්මාණය ඇතුළේ වෙන්න පුළුවන් නේ.
0: ඔය ස්ථිර සේවයක් නෙවෙයි.
2: නෑ ස්ථිර නැහැ.
0: PTF EPF නැහැ.
2: නැහැ. එතකොට අපි හිතන්නේ නැති වෙලාවක හිතන්නේ නැති එකක් ජනප්‍රිය වෙනවා. හැම වෙලාවල් තියෙනවා. මම එක ගැන වෙලාව කියලා. ඒ කියන්නේ අපි වෙලාව එනකන් අපි හැමදෙසම ඉවසන්න ඕනේ. මේක වෙලාව නෙවෙයි නම් මොන වැඩේ කරත් පත් වෙන්නේ නැහැ.
0: ඒ කියන්නේ වෙලාව විශ්වාස කරනවාද?
2: වෙලාව කියන්නේ හඳහන නෙවෙයි. ඒක නම් මම විශ්වාස කරන්නේ
0: නැහැ. හරි.
2: වෙලාව කියන්නේ යුනිවර්ස් එකෙන් අපිට දෙන දේවල් දෙන වෙලාව. කර්මය සහ අපි කරගත දේවල් එක අපිට ඒක කරගෙන විදිය.
0: එතනින් එහාට වෙන ජොබ් එකකට යන්න නේ එහෙම නැහැ.
2: මිනිස්සෙක්ට ආසම දේ රස්සා විදියට තෝරගන්න හැම නිතාම කලාතුරකින් නේ. එතකොට ඔයා හිතන්න දැන් ඔයා සින්දු කියන්න ඉතාම කැමැත්තෙන් ඉන්න කෙනෙක්. නමුත් ඔයා ડોක්ටර් කෙනෙක් නම් එතකොට ඒ කොච්චර ජොබ් එකෙන් සල්ලි නෙමෙයි මොනවා හම්බුනත් අපි ආසාව තියෙන්නේ අතෙන්ට නම් ඒක අවුල්නේ. දැන් මට සහ මෙයාට ඇතුළුව බොහොමයකට අවස්ථාව ලැබිලා තියෙනවා. තමන් ආසම දේ තමන් කැමැතිම දේ ජීවිත කාලේ පුරාවට රස්සාව විදියට කරන්න. එතකොට ඒක මාර බ්ලෙසින් එකක්. ඒක අතාරිනවා කියන්නේත් මාර මෝඩකමක්. ඇත්තරම සින්දු කියන්න පුළුවන් කෙනෙක් සින්දු කියන්නේ තෝ පැත්ත කරලා ඉන්නවා කියන්නේ මාර මෝඩකමක්. ඒක මොකද අපිට මේ විෂය බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සින්දු කියන්නේ බැරි කෙනෙක්ට උගන්නන්න බෑනේ සින්දුවක් කියන්නේ. ඒක නිසා ඉතින් අර මොකක් හරි පෙර කරපු කුසල කර්මයන්ගේ උපතින් ගේන එකක් තමයි ගායන හැකියාව, නර්තන හැකියාව, චිත්‍ර ඇඳීමේ හැකියාව, ආර්ට්ස් කියලා
0: කියන්නේ.
2: ඉතින් ඒ දේවල් මං කියන අහන් ඉන්න කට්ටියට හරි ඇඟ ඇතුලේ තියෙනවා නම් කරුණාකරලා එලියට දාන්න.
0: ආ තව දෙයක් තියෙනවා. පොඩි රික්වෙස්ට් එකක්. ක්‍රිෂාන්ගෙන් රැප් එකක් කියව ගන්න කියලා මට මැසේජ් දාලා තිබ්බා. අපි ඒකත් කියලා ඉවර කරමු. මොකද්ද මේ ස්මෝකියෝගේ මල්ලිගේ
2: තන්ත්‍ර
0: ඔක නැතුව නිකන් කියන්න ට්‍රැක් එක. ආ ඔය දෙන්නුන් දාලා කියන අවුලක් නේ
1: කියලා බලමු මොකද කියලා.
3: අනේ මං හරිද මම හරින මට හරි වැරදි පෙන්වන්න පුළුවන් හරි කියන කට හරි මනින්න කලින් කන්නඩිය බැලුවන වඩ හරි වැරදි තීරණ යනුගෙන හිත මග හරි ගුණරණු ගුණ වෙන අම තත ගවි මල්ලිමයි සැරිය සිරසතියන් සරසවි විනසකාරි පිරිසේ තිරසේ වන්නසවි උන්නසන බැසෙමෙ අසම සමබර අවි උන් කිවේ අතරි දර ගන්න බැරි වූ විට දුක දකි දිම නැ උදව් වෙන්නේ මුසිල උන්ට පුදන උණු තිරම මෙටි පුදින පිරිත හෙන්න විට යකුට බැරළු ඉන්න උබල හද්දි මොල අපි සුද්ධ කළ වලෙන් එන්න ගොඩ අපි යුද්ධ කළ කලව ගුණාත්මකව ප්‍රගුණ කළ කියලා මේ වගේ වදහ සුරන්න බැද සුද්දරව තන්ත්‍ර ලියන්නන් ඉතිහස ග්‍රන්ථ රන්න කුරෙවන සෙන හැකි මකන්න කෙන්ද උඹ ඉන්න පාස්සන කන්ද කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනබ මන්ද මදන්නු දන්නම ගංගවක දන්ම තමම්බ දන්දුන්න උදාන්තයක් හදන්නෙන්න මන්දකිනි කලම්බ නම් බවත්‍ර පදන්න හදව තවත් පද බන්ධන වශ්‍යම අවසන මනම රන්දන බස්කල සිදුරු පියවි ඇසිනංග සවන් වැකි බරණ දිවසි බල ලංකාව
0: අපි වැඩේ අවසන් කරමු. තව ඉතින් කතා කරන්න දේවල් තියෙනවා ගොඩක්, දෙන්නට යන්න දිස්සේ. ඉතින් ගොඩක් ස්තුතියි මහේෂ සහ ක්‍රිෂාන් අද වැඩේට ආවට. ඉතින් ඔය දෙන්නට ගොඩක් ස්තුතියි, සහ බැරිස්ටයිකෙන් ලෑස්ති කරලා දෙනවා රසවත් කෑමක් සහ කෆි එකක්. ඒකත් රස විඳින්න පුළුවන්. ඉතින් අපි ආය දවසක මොන එහෙමු.
2: Thank you කතා කරාට. මං හිතන්නේ මම නම් කලින් ඇවිල්ලා තියෙනවා, මෙයා අද
0: first time ආවේ.
2: Okay, thank you කතා කරාට අපිට.
4: Siata wisai wisa. Siata 2020.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ

0: කියන්නකෝ.
1: අර හසින්නට නේක දීර්ඝින්දක්වත්
0: ජුලිය සීස කියනවා ආහසින්නේහා තරුමල් දිගේ. මගේ අකානහ උස්ස ගන්නපා. ආහසින් වටන එක දීර්ඝින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
3: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards ගෙවන්න, කෙවන්න, දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric ත්‍රිරෝද්‍රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත
4: LLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: තොරතුරක් ලැබල තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24-25 දවස්වල
8: මනස්ගාතද
7: සෝරි සර්
9: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. Nuwara bokambaradi.
11: ජූලි 24 වස්ති යොහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
10: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0756-336-331
11: Organizers and media partners.
10: Global events. Seetha FM. Seetha TV.
12: Anuwatai Dashama Deken. Anuwatai Dashama Hataren. Seetha. Divine.

0: via the 2020.
1: අලුත්ම සින්දුවක් රිලිස් කරන්න හදන්නේ ඊට කලින් මේ සින්දුව සිං කරන කෙනාව සම්බන්ධ කරගන්න හේතුව. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා චමිල්.
2: ආයිබෝවන් ආයිබෝවන් කොහොමද?
1: කොහොමද ඔයාට? අපි හොඳින්. අලුත්ම සින්දු ආලගි දැන් මේ වෙද්දී TikTok වල වෛරල් වෙලා තියෙනවා. හැම තරුණ ගෑනු ළමයෙක්ම පිරිමි ළමයෙක්ම හරි මාසාවෙන් TikTok කරන song එකක් තමයි ආලගි කියලා කියන්නේ. ඉතින් මොකද හිතෙන්නේ ඔයාට දැන් TikTok වල වෛරල් වෙලා තියෙනවා මේ song එක?
2: ගොඩක් අල්ල අපි සෑහෙන මාන්ත්‍ර වෙලා කරපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ සින්දු විවිධ හේතුන් මත සෑහෙන කල් ගියා මට එළියට දාගන්න. සාමාන්‍ය මගේ සින්දු TikTok එකේ පොඩි කෑල්ලක් මම රිලීස් කරාම ඉතින් මිනිස්සු ඒකට කැමති වෙලා ඉතින් ගොඩක් මෙසේජස් දාලා බැනලක් තියෙන බැනුම් අහලා තියෙන අන්තිමට කොහොම හරි ඇයි මම කල් ගත්තා කියලා තමයි ගොඩක් කරන්න මට හම් වෙනවා එවන් රාජමන්ත්‍රී, අති දක්ෂ කලාකරුවෙක්, අති දක්ෂ ඩිරෙක්ටරෙක්, අධ්‍යක්ෂකරෙක්. ඊට පස්සේ මේ සින්දුව ලියන්නේ අබින් බණ්ඩාර.
1: හරි.
2: ඉතාමත් යං හරි නව පරපුරේ ගීත රචකයෙක්. ඊට පස්සේ මේ සින්දුවේ අපි අර්ථෙන් හඳුන්වලා දුන්න අලුත් මූණක් මේ සින්දුවේ වීඩියෝ එකේ බිනු ප්‍රභාගුණවර්ධන. එවන් මතක් කරන්න ඕනේ. ඉතින් ඔය ටීම් එක ලොකු ටීම් එකක් ඉන්නවා මේකෙ පිටපස්සේ. මගේ සාමාන්‍යයෙන් මං කරපු වැඩවලින් සාමාන්‍යයෙන් කරපු ලොකු වැඩේ තමයි මේක. ඉතින් ඉතාමත් සතුටුයි.
1: තමත් සතුටු. එහෙනම් ඉතින් සීතෙන් ඔන්න අහන්න පුළුවන් චමිල්ගේ හලුත්ම සින්දුව ආලකි. මෙහෙන්නේ සින්දුව. ඉතින් මේ තව ඉස්සරහට අපිට සින්දු අහන්න පුළුවන් වේ ඉතින් නේද? කොහොමද වැඩ කටයුතු ඉස්සරහට?
2: එන්න තියෙනවා සෑහෙන ගොඩක් තියෙනවා කරපු ඒවා. නම් මේක දාපු එකෙන්ම පොඩ්ඩක් ඊළඟ එක තමාසකින් විතර එන්න තියෙන තව වැඩක්. අපි ඒකත් මුලින් මුගලොන්ට ස්තුතියන් දෙන්න ඕනේ. මේක පළවෙනි රේඩියෝ රිලීස් එක කරලා දුන්නට මගේ සිංදු ඊළඟ ටිකත් ඔයගොල්ලන්ට තමයි ඉතින් දෙන්නේ.
1: නියමයි නියමයි. එහෙනම් ජය වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා සියතින් චමිල්ට.
2: බොහොම ස්තුතියි. Thank you.

0: උදේ 11යි විනාඩි 56යි දැන් වෙලාව.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. සියත හෙඩ්ලයින් රිවියු.
2: හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අනිද්දා. ඩෙංගු මරණ 53ක් දක්වා ඉහළට. මියගේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම. සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්ති අවසන් බව ඉරානය කියයි. ශ්‍රීමත් ගාෆිල් සෝබස් වෙනුවෙන් ශෝක කාලයක්.
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් මාර්ග.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3-50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න pick me truck book කරන්න.
10: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand's. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
13: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
14: Global University Partners. කතා කරන්න 0711 8492 492 0711 132 77.
15: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
16: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
17: කරනවා. හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
20: 98.2 98.4
21: දවල් 12:00 විනාඩියකයි.
22: වේලාව ඔබ වෙත ගෙනාවේ
23: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්, අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 7400.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අනිද්දා. ඩෙංගු මරණ 53ක් දක්වා ඉහළට. මියගේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම. සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්ති අවසන් බව ඉරානය කියයි. ශ්‍රීමත් ගාෆිල් සෝබස් වෙනුවෙන් ශෝක කාලයක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666.
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිතා පස්සරුවේ බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. පොලිසිය සඳහන් කළේ දේහය හෙට සිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබන බවයි. මේ අතර හිටපු පොලිස්පතිවරයා මියා මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ල සඳහන් කළේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය කොළඹ දිසා බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබා දුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර දකුණ විශේෂ විමර්ශනයකගේ මගින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව මාලපේ පොලිසිය විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න තලාහීන ප්‍රදේශයේ පිහිටි නිවසේදී වෙඩිවැදීමකට ලක්ව තිබුණේ ඊයේ පෙරවරුවේදී. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් වෙඩි තැබීම සිදු කරගෙන ඇති බව අනාවරණය වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරිය එෆ් වුඩ්ල සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සීඩී විහානි කරගෙන ඇති බවට සැක කරන බවයි. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම වාර්තාව අධ්‍යයනයෙන් පසු විශේෂ කමිටුවක් සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් මරණය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. නැගිනීර කොළඹ ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවා. වෙඩි තැබීම සිදු නිවස ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින්. සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේ. මේ අතර මනෝවයි දෙවිශේෂඥ රූමි රූබන් සඳහන් කළේ තමන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් සෑම පුද්ගලයෙකුම තමන් අනුමත කරන අයකු පිළිබඳ සංවාද පැවැත්වීම සිදු කළ යුතු බවයි. මානසික පීඩනය විෂාදය වැනි තත්ත්වයන් අවම කර ගැනීම තුළින් ජීවිත සුරක්ෂිත කරගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
4: අපේ ජීවිතයේ විවිධ ප්‍රශ්නවලදී අපි මානසික වැටෙනවා. මේ මානසික වැටෙන අවස්ථාවවලදී අපි සමහරලාට ජීවිතය ගැන කලකිරෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ජීවිතය ගැන කලකිරුණාම මානසික වැටුණාම අපේ මේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන මාර්ගය පේන්නේ නැහැ. ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්න ක්‍රමයක් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඇත්තට මේම හිතෙන්නේ අපි මානසික වැටිලා අපි විශාල වශයෙන් විෂාදයේ වැනි ලක්ෂණවලට භාජනය වෙනකොට. ඒ තීරණේ ඉතාමත්ම වැරදි තීරණයක්. මොකද ඒ තීරණේ ගන්නෙ ඇත්තටම අපිට ඒවට විසඳුම් නැතුව නෙවෙයි. නැති වෙන ජීවිතයක් වළක්වා ගන්න නම් මෙයට උදව් කරන්න මානසික සෞඛ්‍ය සේවයකට යොමු කරන්න. විෂාදය, ඒ වගේ මානසික පීඩන, මෙන්න මේ වගේ තත්ත්ව වළක්වාගෙන පෞරුෂත්ව ආබාධ වලට නිවැරදි මනෝවිද්‍යාත්මක උපදෙස් දීලා මේ අය ගොඩ ගන්නට පුළුවන්, මේ නැති වෙන ජීවිත ගලවා ගන්නට පුළුවන්.
1: මීගමුව බන්ධනාගාර ඇතු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමකවරු දෙදෙනා සැරයන් තනතුරට උසස් කර තිබෙනවා. පසුගිය 14 වනදා අලුයම මියගියේ 25 හැවිරිදි හා 39 හැවිරිදි වියේ පසු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්. එම ගැටුමෙන් මීට පෙර මියගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනා සඳහාද උසස්වීම් ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුම පිළිබඳ පූර්ණ විමර්ශනයකින් අනතුරුව වාර්තාවක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ කොමසාරිස් නිමල් පුංචේවා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පාර්ශ්ව රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි. බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන්ද එම පිරිසට අයත්. මීකමූ බන්ධනාකාරයේ ගැටුමෙන් පසු දුම්බර අගුණු කොළ පැලැස සහ බූස්ස බන්ධනාකාර වෙත මාරුකර රැඳවියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. එහිදීම බන්ධනාකාර රැඳවියන්ට පහරදීම් සිදු ඇති බව තහවුරුපවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා පැවසුවේ. ඒ සම්බන්ධයේ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ බන්ධනාකාර නිලධාරීන් වෙතයි. මේ අතර මීගමූ බන්ධනාකාර සිද්ධියට අදාළව විපක්ෂයේ විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාරට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට බහර දීමට නියමිතයි. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ බන්ධනාකාර සිද්ධියේදී අධිකරණ අමාත්‍යවරයා වගකීම පැහැර ඇති බව තහවුරු වී ඇති බැවින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන බවයි.
5: අහිංසක බන්ධනාගාර නිලධාරීන් දස දෙනෙක්ගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම බන්ධනාගාර රැඳවියන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා. නිශ්ශබ්දව සිටීම් තාම බරපතල මරණ දෙකක් වාර්තා වෙච්ච සිදුවීමක් ඉරිඳ සිදුවෙලා සඳුදා වෙනකම්ම කිසිවක් නොකර නිද්‍රාශීලීව සිටීම ගැන අනිවාර්යෙන්ම මේ ඇමතිවරයා වග කියන්නෝ. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට විරුද්ධව විපක්ෂයේ සියලුම පක්ෂ එකතු වෙලා විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්නේ ඒක. ලබන සතියේ කතානායකතුමා කොළඹට ආපු වහම මේ විශ්වාසභංග යෝජනාව එතුමට බාර දෙනවා. ඒක ප්‍රමුඛ කාර්යයක්සේ සලකලා විවාදයට ගැනීමට ඉල්ලා සිටිනවා.
1: මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ බන්ධනාගාර නියාමකවරු ජේලර්වරු ඇතුළු නිලධාරීන් හමු වුණා. මීගමූ බන්ධනාගාරයේ සිදුවීම වැනි ක්‍රියාවන් යළි සිදු නොවීමට වග බලාගත යුතු බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ. වසරේ ගත වූ කාලය තුළ විෂමත්‍රාව්‍ය භාවිත කර රථවාහන ධාවනය කළ රියදුරන් 10,730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ රථවාහන වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
6: විශේෂයෙන් මේ වෙනකොට දැනට විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් 10,730ක ප්‍රමාණයක් අපි රියදුරන්ව විෂමද්‍රව්‍ය පාවිච්චි කළ රියපැදීම සම්බන්ධයෙන් අපි අතරංගුල අරන් තියෙනවා. සහාය සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. සහාය අය රියදුරු පරපත අත්විටවන සහ අවලංකරණය කරන්න කටයුතු කරලා තියෙනවා. අපි ගිය අවුරුද්ද ගන්නේ 571යි. ඊට පිට අවුරුද්ද ගන්නේ 88යි. මේ අවුරුද්ද බණ්ඩ විශාල ප්‍රගතියක් තියෙනවා. අපි ඉදිරියටත් අපි නිරන්තරයෙන් යොමු කරලා විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ යොමු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මේවා කිරීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මාර්ගයේ සිදුවන මාර්ග බරපතල තුවාල අනතුරු සානකිත අනතුරු වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා සහ මාර්ගය භාවිත කරන පදිකයින් සහ අනිකුත් විනයගරුකෝ නීතිගරුකෝ වාහන පාවිච්චි කරන රියදුරන් වෙන සහ මගින්ට වෙන හානිය වළක්වා ගැනීම සඳහා තමයි මෙවැනි ක්‍රියාමාර්ග පොලිසියරිය අපි ගන්නෙ.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ මාරක රියනතුරු 1,428ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් පුද්ගලයන් 1,502 මියගොස් ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාව ඩෙංගු මරණ ගණන 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 74,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 74,478ක්. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,023ක්. ඩෙංගු රෝගයේ පැතිරීම වළක්වා ගැනීම සඳහා අවට පරිසරය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි වැඩබලන සභාපති කීර්ති බොරලැස පැවසුවේ අවධානයෙන් මිදුනොහොත් ඉදිරියේදී ඩෙංගු මදුරු බෝවීම වැඩි විය හැකි බවයි.
7: ඉදිරියේදී මේ ප්‍රමාණය තවත් වැඩි වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වැඩි වෙන ප්‍රමාණයත් එක්ක ඉදිරියේදී මේ ඩෙංගු මර්ධන කටයුතු නිවාරණ කටයුතු ඉදිරියට ගෙන යාමේ ගැටලුවකට අපි සෞඛ්‍යාංශ මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපි අපේ රටේ ප්‍රජාවෙන් හැම මොහොතකදීම ඉල්ලාසිනේ වෙන දේවල් සියල්ල කළමනාකරණය කරගන්න නම් අපි ඩෙංගු රෝගය පැතිරෙන එක අනිවාර්යයෙන්ම වළක්වා ගත යුතුයි. ඒ වළක්වා ගැනීම සඳහා ඔබ විසින් ඔබේ පරිසරය පිරිසිදු කරලා පිරිසිදු නඩත්තු කරගන්න ඕනේ.
1: මේ අතර ඩෙංගු ආදී අවදානම් තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වී තිබුණද ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා කිසිදු බාධාවක් නොවන බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ. ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
8: මොසම් සුලන් එන කාලේ තමයි වැඩි වෙන්නේ. එතකොට අපි ජුනි ජූලි අගෝස්තු වෙනකොට වැඩි වෙනවා කියන අදහස් තුන මේ ජුනි ජූලි අගෝස්තු වෙනකොට ඒ වගේම නොවැම්බර් දෙසැම්බර් වලදී ලොකු පීක් එකක් එමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ජනවාරි මාසෙ ඉඳලම දැනුවත් කරා. සමාජයේ කතා බහ තුනේ ඊබෝලා, මෙනින්ජයිටිස් ওই වගේව ගැන තමයි කතා බහ තියෙන්නේ. ඉතින් කොච්චර කරත් අපි හැමදාම කිව්වත් මේක ළඟට ඇවිල්ලා ඇඟේ වදිනකම්ම යාමාර ගන්නේ නැහැ. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය.
1: බීමෙට්‍රික් ටොන් 305ක් මේ වන විට මිලදීගෙන ඇති බව බියලවි මණ්ඩලය පවසනවා. ඒ සභාපති මංජුල පින්නලන්ද සඳහන් කළේ දිවින පුරාම ආවරණය වන පරිදි මේ වන විට වී මිලදී ගැනීම සිදු කරන බවයි. මේ වන විට විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 43ක්. මේ අතර නිසි මිලක් නොමැති වීම හමුවේ වීකු විතන සිදු කළ නොහැකි බව මින්නේරිය ගොවි සංගමය පවසනවා. ඒ සභාපති සරත් දිසානායක පැවසුවේ ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම රජ විසින් ලබා දුන් පොරොන්දු මේ වන විට අමතකව ගොස් ඇති බවයි.
9: මේ අපි කතා කරන්නේ ආණ්ඩු පෙරලන්නවත් වෙන මොකටවත් නෙමෙයි, අපේ මේ වෘත්තිය රැකගන්න. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ මේ වෘත්තිය රැකලා දෙන්න, අපේ මේ වෘත්තිය රැකලා දෙන්න. දැන් වී ගන්නවා කියලා තියෙනවා, තාම ගන්න තැනක් නැහැ කොහෙවත්. බොහොම වී ගබඩාවයි දෙකයි ඇරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජන රටෙම ඉන්න මිනිස්සුන්ට ලාල්කාන්ත බොරු කියන්න එපා. අපි ගැන ඇත්ත කියන්න. බොරු කියලා බොරු රෝග දීලා සිංහ වගේනවා. හැබැයි මෝල්කාරයෝ ඉස්සර බලු කුක්ක වගේ පූස් පැටව වගේ තමයි මෝල්කාරයෝ ඉස්සර ඉන්නේ.
1: කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැසුවේ රජයට අමතරව පෞද්ගලික අංශයට වියස්වන ලබා දීමට ගොවි ජනතාවට හැකියාව පවතින බවයි.
10: රජයේ ගබඩාවලටම දෙන්න ඕන කියලා එකක් නැහැ. තමුන්ට රජයේ ගබඩාව ටිකක් දුරයි නම් පෞද්ගලික අංශ වී ගන්න කෙනෙක් ළඟ ඉන්නවා නම් එයාට දෙන්න. ඒගොල්ලෝ ඔක්කොම එකඟලා තියෙන ගානට ගන්න. ඉතින් මොන ওই தත්ත්වය තුල ගොවියාගේ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුව විශාල මැදිහත් වීමක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි, වී අලවි මණ්ඩලයේ සතුව එක වී වේලන යන්ත්‍රයක්වත් තිබුණේ නැහැ. රජයේ සතු එක යන්ත්‍රයක්වත් තිබුණේ නැහැ. එවනම් අන්න ඒකටත් දැන් අපි වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ලක්ෂ 5000ක් වෙන් කරලා තියෙනවා මේ වෙනකොටත් වී වේලන යන්ත්‍ර ස්ථාපිත කරන්න. ඊට අමතරව ස්ථාපිත කරලා තියෙනවා කීපයක්ම පෞද්ගලිකම්සේ සම්බන්ධ කරගෙන තවත් වී වේලන යන්ත්‍ර ස්ථාපිත කරන්නත් සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා ගොවියාගේ ගැටලුවට අපි මේ විදිහට ආණ්ඩුව මැදිහත් වෙමින් ඉන්නවා. ගොවියාට වගා කිරීම සඳහා පොරටොම් 62000ක් බෙදුවා.
1: ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් සුවා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ මේ වන විට පුද්ගලයන් 8 දෙනෙකු ප්‍රකාශ ලබා දී තිබෙනවා. ගල්ලංගුරු සමාගමේ ප්‍රධානීන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින්, නොරොච්චෝලේ ලක්විජේ බලාගාරයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ද ඒ අතරට අයත්. ලබන සතියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් කොමිසම හමුවට කැඳව ඇති බවයි එහි ලේකම් පීවී බන්තුලසේන පැවසුවේ. ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කළ පුද්ගලයන්ගෙන් මෙන්ම සිද්ධිය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ පුද්ගලයන්ගෙන්ද සාක්ෂි ලබා ගැනීමට නියමිතයි. ගල්ලංගුරු ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 28ක් ලැබිරි තිබුණා. ගල්ලංගුරු ආනයනයේදී සිදු අක්‍රමිකතා පිළිබඳ සුවබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා ජනාධිපති විශේෂ විභාෂණ කොමිෂන් සභාපත් කරනු ලැබුවා. ඒ සභාපති ලෙස පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විරිසුරු ගිහාන් කුලතුංගයි. රුපියල් මිලියන 10ක වටිනාකමකිනුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනීමට උත්සාහ කළ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 54 හැවිරිදි ඇංගෝලා ජාතික කාන්තාවක්. ඇය සතුව තිබී කොකේන් ග්‍රෑම් 237ක් සුවගත් බවයි ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලනංශය සඳහන් කළේ. සකකාර කාන්තාව ඇංගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ එතැන් සිට කටාර් රාජයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. වාර විභාග පැවැත්වීම පිළිබඳව නිශ්චිත පිළිවෙලක් නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ඇතැම් පාසල් සඳහා වාර විභාග පැවතුනද ඇතැම් පාසල් සඳහා වාර විභාග පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු තීරණයක් නොමැති බවයි.
11: ජුනි වාර විභාගයේ පැවැත්වීම සම්බන්ධව නිශ්චිත තීන්දුවක් පළාත් සභාවත් අධ්‍යාපන අමාත්‍යාංශවලත් නැහැ. ප්‍රතිඵල ඉහළ නැංවීම කියකිය විවිධ වැඩසටහන් කරනවා. ඒවා ඉලක්ක කරගෙන සමහර පළාත්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර ලබා දීලා විධිමත් විභාග පවත්වන්න කටයුතු කරනවා. මේ අතර තමයි වයඹ පළාතේ වාර විභාගයේ දිවිනීම කරලා තියෙද්දී අදාළ දිනවල ආසවත්ව මුද්‍රණය නොකිරීම නිසා විභාගයේ කල් දාන්න සිද්ධ වුණා. ඒ වගේම වෙනත් තවත් පළාත් ගණනාවකත් මේ වගේ විටින් විට විවිධ අවස්ථාවදී විවිධ දිනවල තීරණය කරලා තියෙන විභාග තියන්න. මේක නිශ්චිත වැඩ පිළිවෙළක් නෑ. සමහර විෂයන් වලට වාර විභාග තියෙනවා, සමහර විෂයන් වලට තියන්නේ නෑ. සමහර පන්ති වලට තියෙනවා, 10 11 පන්ති වලට තියෙන පළාත්වල අනිත් පන්ති වලට තියන්නේ නෑ. ඒ වගේම තවත් බරපතල කාරණයක් මේකේ තියෙනවා. වාර විභාග නිශ්චිතව පවත්වන නම් පැවැත්විය යුතුයි. එහෙම නොකර මේ වගේ මේ එක පැත්තකින් කලාප කාර්යාල තියෙනවා, අනිත් පැත්තෙන් සමහර තැන්වල කලාත් දෙපාර්තමේන්තුවෙන් තියෙනවා, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තියෙනවා මෙහෙම කරන්න කියලා. මේ වගේ නිශ්චිත වැඩපිළිවෙළක් නැතුව අයාලේ යන තත්ත්වයක් තියෙනවා.
1: මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සමගාමීව මෙරට වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති අනුකුමාර දිසානායක සඳහන් කළා. ඔබ මේ අදහස් පළ කළේ 2026 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවලට එක් වෙමින්.
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: යුද්ධය අතරතුර සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්ති අවසන් බව ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ඇමරිකාව ඉරානයට බෝම්බ හෙළීම අඛණ්ඩව සිදු වුවහොත් ඉරානය පූර්ණ යුද්ධයක් ආරම්භ කරන බවයි. ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා උපදේශකයෙකු වන මොහොසෙන් සිරේසායි පැවසුවේ ඉරානය තම පළිගැනීම් සීමා කර තිබුණද ඇමරිකාව එම සීමාවන් ඉක්මවීමට කටයුතු කරන බවයි. ඇමරිකාව සහ ඉරානය අතර හත්වන දිනටත් අඛණ්ඩ ප්‍රහාර ආරම්භ කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධ්‍යාසන්නේ ඉරානය පවත්වාගෙන යන අවිශක්තිය මර්ධනය කිරීම ප්‍රහාරය අරමුණයි. ඇමරිකාව පැවසුවේ දකුණු ඉරානයේ නගර රැසකට ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි. මේ අතර ඊශ්‍රායල් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ පාසල් 3ක් විනාශ වී තිබෙනවා. මේ වන විට දකුණු ලෙබනනයේ විනාශ වී ඇති පාසල් සංඛ්‍යා 20ක්. හිස්බුල්ලා සංවිධානයට එරෙහි යුද්ධයේ කොටසක් ලෙස ඊශ්‍රායල් දකුණු ලෙබනනයේ ගොඩනැගිලි 11,000කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා. මෙම ප්‍රහාර එල්ලවීම සිදු ඇත්තේ ඊශ්‍රායල් සහ ලෙබනනය අතර සාම ගිවිසුමක් පැවතියදී.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ගාෆිල් සෝබස්ගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 89 වියේ පසු සෝබස් අභාවප්‍රාප්ත වූයේ ඊයේ දිනේදී. බාබඩෝසී උපත ලැබූ ගාෆිල් සෝබස් බටහිර ඉන්දිය කොදේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටයුතු කළා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් බාබඩෝස් අග්‍රාමාත්‍ය මියා මොට්ලි සඳහන් කළේ බාබඩෝස් දේශ මෙන්ම සමස්ත බටහිර ඉන්දිය කොදෙව් කලාපයේම ශ්‍රීමත් ගාෆිල් සෝබස් වෙනුවෙන් පෙනී සිටින බවයි. රාජ්‍ය අවමංගල්‍ය පැවැත්වෙන ස්ථානීය දිනය සහ නිකුත් සීල කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් මහා තරගය ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතරයි. ඒ පිළිබඳ ශ්‍රී ලංකා හිටපු පාපන්දු නායක මොහොමඩ් අමනුල්ලා පළ කළ අදහස් ඇතුළත් ලෝක කුසලාන විශේෂාංගය දැන්.
12: FIFA World Cup 2026. පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට තරඟව දින ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර තරගය ගැන කතා කළොත්
13: ටීම් එක ගත්තාම බලන්න ටෙක්නිකල් වයිස් ස්කිල් වයිස් එකලන්ගේ බෝල් පොසිෂන්ස් වයිස් එහෙමදීම එකලන් පර්ෆෙක්ට් එකලන්ගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් එකලන් ටෙක්නික් සයිඩ් එක එකලන් ක්වොලිටි. නමුත් ආජන්ටිනා ගත්තාම ටීම් එකේ ගෙන වැදගත්ම තේම එකමුතුකම එකලන් මහර ස්පිට්ටිං දෙන්න ගලන් නමුත් ෆුට්බෝල් සවුන්ඩ් එක අතින් වැඩි ස්පේන්. නමුත් ආජන්ටිනාගේ තියෙන අර
12: ශ්‍රී ලංකාවේ හිටපු පාපන්දු නායකයෙකු වන ඔබට අනුව මේ අවසන් තරගයේ කණ්ඩායම් දෙක කොයි වගේ සැලසුමකින් පිටියට අවතීර්ණ වේද?
13: ආජින්නත් එක ඩිෆෙන්ස් කරන්න කැමතියි. නමුත් ස්පේන් ඩිෆෙන්ඩින් කරන්න ස්පේන වලින් බලන්න බෝලෙ කොයිද මිස් වෙන්නේ එතනදි ප්‍රෙස් කරලා ගන්න එක තමයි. නමුත් ඒ වගේ සලස්ම කදාගන්නේ ආදින්න ටීමක් බලයි ඒගොල්ලන් බෝල් ඩොමිනේට් කරන මෙන්න කියන්නේ. ස්පේනෙට දැක්කම බෝල් ඩොමිනේට් කරන්නේ බෝල තියාගෙන ස්පේස් ලාගෙන තියාගන්න එක. නමුත් ආදින්නා එක එහා සමාන කරයි ඒගොල්ලන් බෝලෙ තියාගන්න රබ්ලවගන්න ඩොමිනේට් කරන දෙන්නේ නැතුව බෝල උදුරගන්න කොච්චරම උදාන්න පුළුවන්.
14: අවසන් තරගයේ දීප්තිමත්ම තරුවවන 39 වන වියේ පසුවන ලියනෝල් මෙස්සිගේ ක්‍රීඩා විලාශය ආජන්ටිනාවේ ජයග්‍රහණයට කොයිතරම් දුරට වැදගත් වෙනවද?
13: අත්තවශයෙන් මෙස්සිගේ ක්‍රීඩකයාගෙන් අපි කියන්නේ දැන්නේ one of the best player in the world එකක් ගන්න එක කිසිම දෙයක් නෑ. නමුත් මේ ඒජ් එකේ මම last match එකේ semi-final match එකේදී England එක දෙන්නක් කරපු විදිය අපිට 5.9 kilometers කව කරලා තියෙනවා මේ match එකේ. අනිත් match වල එච්චර දුවෙත් නෑ, එච්චර කව කරෙත් නෑ. එච්චර දෙයක් ක්‍රෙබේ semi-final එකේදී මිනිහා සම්පූර්ණ දෙයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මම බලන්න පුළුවන් මම ගත්තා මේ කසෙල්ලා match වලදී මේ පෙතර කිලෝමීටර් ගානක් මේ වයසේ දූපේක කව කරපේන ලොකු achievement එකක්. ආජන්ටිනා ටීම් එක සෙල්ලම් කරන මෙසි වෙන්නේ. ටීම් එක සම්පූර්ණයෙන්ම සපෝට් කරන මෙසිට. ඒක තාම තවද ගැඩියා.
12: FIFA World Cup 2026.
1: යලි සිරස්තල. හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අනිද්දා. ඩෙංගු මරණ 53ක් දක්වා ඉහළට. මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම. සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්ති අවසන් බව ඉරානය කියයි. ශ්‍රීමත් ගාෆිල් සූපස් වෙනුවෙන් ශෝක කාලයක්. සියත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පොත් සමගින්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%. සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: සවුන්්
1: මේ කැරක්ට එක මම විජේ සේතුපති වෙනුවම තමයි ලියුවේ. කමල් හසන්ටවත් අමීර් ඛාන්ටවත් මේ කැරක්ට එක මේ විදිහට කරන්න බෑ.
2: ෆෑන්ස් ලව අන්දමන්ද කරපු මේ කතාව කිව්වේ ඩිරෙක්ටර් මිස්කින්. ඒ විජේ සේතුපතිගේ අලුත්ම ෆිල්ම් එක වෙන ට්‍රේන් මූවී එකේ ටීස් එක රිලීස් වුණාට පස්සේ.
1: නමටම ගැළපෙන විදිහට වේගින් දුවන ට්‍රේන් එකක් ඇතුළේ ප්‍රාණපීඩ ගත්ත පිරිසක් වටේ තමයි කතාව හැදිලා තියෙන්නේ.
2: ට්‍රේන් කියන්නේ ඇක්ෂන් මිස්ටරි එකට බ්ලෙන්ඩ් කරපු වෙනස්ම කන්සෙප්ට් එකක් කියලා තමයි ටීස් එකෙන් අපිට පේන්නේ.
1: හැබැයි ටීස් එකේ තිබුණු ලොකුම ට්විස්ට් එක තමයි විජේ සේතුපති ඇත්තටම හීරෝද එහෙම නැත්නම් විලන්ද කියන ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නොදී ඔඩියන්ස් එක තවත් කුතුහලයට පත් කරපු එක.
0: Talk of the town. 98.2 FM 98.3

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CD ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුද්‍රා.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්ති මත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: රත්තරන් නැදෙන ස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්
9: CDB රන්නය එක
10: ලයිට් වාටර් ෆෝන්
11: බිලට සහනය මෙන්න
12: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0117 388 388 CDB රන්නය රත්තරන් ණය දෙන ඉස්තරම්ම
13: තපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීම මක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
15: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
16: අපිට තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
17: මනස්ගතද?
16: Sorry sir.
18: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
19: A London prison break. නුවර බෝකම්බරදී.
20: ජූලි 24 වස්ති යෝහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් න්ියුස්.
19: London Prison Break නුවර බෝකම්බරදී.
20: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරටු වෙන්.
19: විමසීම් 0756 336 331.
20: Organizers and media partners.
19: Global events Seetha FM Seetha TV.
0: Seetha Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
21: සීත ටීවී තුලින්.
22: Weekend Seetha
23: Divaina Pura.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikmanata ma packages yawanna wage ma genna gannat den hari ma lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8032000 NIB The City University The place to be.
3: 20 and upgrade.
4: අලුත් song එකක්ද?
3: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න. සිංගේකට අදම එන්න.
5: හරිම තැනට ගිහින්ද. LOL එකෙන් loan එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOL Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 8115555 අමතන.
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම. ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිරි විතින් මෙගාවට්ටම් මැඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 165යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPFT ඉතිරි රුපියල් 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස්

0: දහස් විසි පවසර එසල්ලයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමෙන් මවකමෙන් පාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියකි නිප්පුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍ය අනුග්‍රහය සියත.
1: ඒ මිස් මේක කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
2: ගිහිල්ලා
1: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
2: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම
1: ගොඩේ
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: 98.2 98.4

0: තවල් එකයි විනාඩි 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: कोटी दहाई का कोकेन समग पुतगले कत्ता डंगुटा රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකේ නෙතු කොකෙන් මත්ද්‍රව්‍ය සමග විදේශ ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු කොකෙන් මත්ද්‍රව්‍ය චොක්ලට් බෝතල් තුල බහා ඩුබායි සිට මෙරටට රැගෙන යමින් සිටියේදී අත්අඩංගුවටගත් බවයි ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ පැවසුවේ. සැකකරු සතුව තිබි සුවගත් කොකෙන් තුගේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 816ක්. ඒ වටිනාකම රුපියල් 9 කෝටි 8 ලක්ෂයක් බවයි රේගු පැවසුවේ. සැකකරු 23 හැවිරිදී මැලේසියානු ජාතිකයෙක්. දැනි දෙස්පුවතා. දකුණු නෝර්වේ ඩැමන් නගරේ හටගත් ගින්නකේ නිවාස 100කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන බටේන් 60කට වැඩි පිරිසක් යොදවා තිබුණා. යොදවා ඇති හෙලිකොප්ටර් යානා ගණන 10ක්. ගින්නෙම ප්‍රදේශය අවට වනාන්තරයටද පැතිර යාම හේතුවෙන් පොලිසිය විසින් පුද්ගලයන් 100 ගණනක් අදාළ ප්‍රදේශ නිවත් කර ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hatahaya. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න

0: අනුපාත. වැඩි විස්තර සඳහා 0117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Martina. Rhino Premier Roofing Sheet. Petivistra Sandhal. Dhatunai Anuhaya Amatana.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 8320000 NIB the City University the place to be.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: හරිනේ. හරිනේ දැන් අමාරුව.
4: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
6: Outlook.

0: දැනු නග සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: කාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත පර්කෂන් එකි රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හර්ධ ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණයේ කිනිප්පුපුර ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිත්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියත
4: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
6: මං නම් හිතන්නේ නැහැ.
4: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින් 98.2 98.4

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനിക്കുട്ടെ വൈദ്യ ഉപദേശകിൻ തൊറവ് വിനത് വേദനാ നാശക ഓ അദ്ദേഹത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക്ക് സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
5: ඔව් කියනකෝ අහසින්.
2: නෑ ඒක අපේ රටේ එකක්.
5: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
5: ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
6: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
7: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
2: අලුත් වෙලා.
11: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
18: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාම අපේ කිරිසන් නාමයයි.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: පසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද්‍රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියා වන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-715 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා.
8: ඈරාලහමි?
7: ඇහුන් නැද්ද මං කියපුවා?
8: නෑ නෑ අහන් හිටියේ.
7: මොනවද අහන් හිටියේ?
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
7: හෑ?
8: ඕරාලහමි one and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
5: අනුග්‍රහය.

0: දෙන පොටිශල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
1: මනස්ගතද?
0: සෝරි සර්.
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwaral bokam berde.
4: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් විත් නිවුස්
3: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම් බරදී
4: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0756336
4: Organizers and media partners
3: Global events Seatha FM Seatha TV Anuwatai Dashama Deken Anuwatai Dashama Hatare

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් බුක් කරන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
1: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011743888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත pocket money. ශ්‍රී ලංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත voice of family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: දැන් වෙලාව දවල් 2:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 700.

0: था टॉप स्टोरी।
1: डेंगू व्याप्त करना नाड़ू ඩෙංගු මතුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාවාර්ග ගන්නා බව පොලිසිය දැනුම් දී සිටිනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්ති යටතේ නඩු පවරන බවයි. මෙම වසරේ ගත වූ මාස 6 තුළ නඩු පවරා ඇති සංඛ්‍යාව 4627ක්. යම් පරිශ්‍රයක් මතුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ පරිශ්‍ර අපිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමේ බලය හිමිව ඇත්තේ සෞඛ්‍යංශ වෙතයි. 2007 අංක 11 දරන මතුරුවන් බෝවීම වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව එම බලය හිමිවනු ඇති. එම රතු නිවේදනයේ උපදෙස් නොසලකා හරින තැනැත්තන්ට එරෙහිව රුපියල් 25,000ක උපරිම දඩමුදලක් පැනවිය හැකි. ඩෙංගු මතුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක්. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478 දිනක්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01187866.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් බෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
5: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 8 32 1000 NIB The City University City, the place to be.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මිගාවට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්ලෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි.
13: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8 233 444. සීත හදවත් දිනු හිතවත්කම.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 8 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
15: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
22: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
24: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
25: කාජිරිය ගොබ්බයා.
26: එයි, කටට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔල මොල පුරේ
24: සමුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: We can see a third.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
8: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
9: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011154 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න, පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
14: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147678.
15: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න ගෙවන්න දිනන්න.
16: සුබදවස
17: අලුත් වෙලා
16: පහසු වෙලා
17: තෑගි වැඩි වෙලා
16: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
17: කැමති එකක් අපේ අතේ. සුබදවස
18: දවස සුබයි සිහින දිනයි. සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
19: සර්, අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
20: මනස්ගතද?
19: සෝරි සර්.
21: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
22: A London prison break. Nuwara Bokambaradi.
23: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
22: London Prison Break Nuwara Bokambaradi.
23: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
22: විමසීම් 0856336
23: Organizers and Media Partners
22: Global Events 7FM 7

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
5: කොල්ලෝ කෙල්ලෝ

0: ත්‍රිමණ්ඩලය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: 20 upgrade 20 upgrade
2: අලුත් සොන් එකක්ද
1: නෑ දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20000ක් විතරයි so 20 and upgrade
3: upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඟුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: දහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමෙන් මවකමෙන්.
1: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්න. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
2: ගිහිල්ලා
1: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
2: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
3: ගොඩේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: දුම්රිය ගැටලුගේ නනාවරණයක්. දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඩුවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් කසුන් චාමර සඳහන් කළේ 2023 වසර වන විට 106ක් ලෙස පැවති සමස්ත එන්ජින් සංචිතය අද වන විට 98ක් දක්වා පහත ගොස් ඇති බවයි. එන්ජින් අටක් භාවිතයෙන් ඉවත් කර ඇති බවද ඔහු සඳහන් කළා. මෙම තත්ත්වය පිළිබඳ බලධාරීන්ගේ කඩිනම් අවධාන යොමු විය යුතු බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ජෝදානයේ අල් අස්රාඛි ඇමරිකා හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. එරට විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. ඇමරිකා ප්‍රහාරක ජෙට් යානා දෙකක් සම්පූර්ණයෙන් විනාශ කළ බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළා. තවත් කිහිපයකට සල්කියුතු හානියක් සිදු ඇති බවයි ඉරානය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: Weekend Theater.
3: Theater. Divine Apura.

0: ඇත්ත දේවල් බෙදාගන්න එක හොඳ පුරුද්දක්. ලෝකෙ වටේ ගිහිල්ලා අපි දැකපු කරපු දේවල් බෙදාගන්න වෙලාවනේ මේ සුබ සන්ධ්‍යාවක් සප්න.
1: සුබ සන්ධ්‍යාවක් නිශාන්. ලෝකෙ මේ දවස්වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක්නේ එල්නිනෝ කියන එක. දැන් ඕකේ බලපෑම ඉදිරියේදී ශ්‍රී ලංකාවෙත් දැකගන්න පුළුවන් වෙයි කියලා තමයි කාලකුණ විද්‍යාංශ ඊ අපිට එක කිව්වේ. අපිට අහන්න ලැබෙන අලුත්ම දේ තමයි මේ සාගර මතුපිට ජලයේ උෂ්ණත්වය ඉතාම සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට වාර්තාගත උණුසුමක් වාර්තා කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේ ගැන විස්තර අපි හොයාගෙන ආවා. මේ සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය ඉහළ ගියාට පස්සේ මොකද්ද ලෝකෙට වෙන බලපෑම කියලත් අපි ඔබට කියනවා.
0: චීන හැමදාමත් කරන්නේ තාක්ෂණික වශයෙන් ඉස්සරහට පැනලා ටක්කල් පෙන්නන ඕ අපිට තමයි හොඳම දේවල් තියෙන්නේ කියලා. ඔන්න මිනිස්සු වගේම පේන රොබෝවරු නිෂ්පාදනය කරන්න චීනේ ලෑස්ති. මේක එච්චර අලුත් ප්‍රවෘත්තියක් නොවෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියන කෑල්ල එකට එකතු වුණාම ඒක අලුත් වැඩක් වෙනවා. මෙහෙම නිර්මාණය කරන රොබෝවරු අපිට කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ මට සප්න වගේ තව කවුරු හරි කෙනෙක් ඕනි කියලා. සප්නගේ ෆොටෝ එකක් පෙන්නවා. සප්න වගේ රොබෝ කෙනෙක් හැදුවා.
1: NASA ආයතනයේ අලුත් සොයාගැනීමක් කළා. මේ සොයාගැනීම මේ වෙනකොටත් කුමක්ද කියලා හරියටම නිශ්චිතවම අනාවරණය කළා නැහැ. ඒ ගැන තාම පරීක්ෂණ යනවා. මේක තියෙන්නේ ටිකක් දුරයි. මේකට සම්බන්ධ වෙනවා ප්ලූටෝ සහ සෙනසුරු කියන මේ ග්‍රහලෝක දෙකත්. මේ දෙන්නට සම්බන්ධ තව උපග්‍රහයෙක්ගේ අද්භූත දෙයක් හොයාගෙන තියෙනවා NASA ආයතනේ. මේ ගැන අපි ඔබට විස්තර කියනවා.
0: යන්දේ නම් වීසා නැතුව ලෝකෙ වටේ. මම නිශාන්.
1: මම සප්න.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් එල්පි ස්ථාවර තැන්පතු පිට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
2: 20 an upgrade
3: අලුත් සොන් එකක්ද
2: නෑ දැන් සිංගර් එකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 an upgrade
3: upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගේකට අදම එන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
5: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768832344 සීතා හදවත් දිනු හිතවත් කම
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
11: ගන්න ලයිසන් එක එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
12: හරිනේ දැන් අමාරුව
11: බයික් එකකටත් පොඩ්ඩක් වැඩි
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
10: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
11: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ
10: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකො
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
10: වැඩනේ ඉතින් නේද
13: අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිප්පුර මේ ඒ උසාඩම්බරය තෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාධ්‍ය අනුග්‍රහය සියත
14: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
15: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු
20: අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
21: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
22: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
23: මොකද මේ වගේ කියන්නේ?
21: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
23: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
24: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
25: Weekend Theater.
26: දශමතකෙන් 98.4 සියත දිවයින පුරා

0: සමහර පින්තූර තියෙනවා ඒවා ඇත්තක් වෙන්න පුළුවන්. සමහර පින්තූර තියෙනවා අපි කවදාවත් නොහිතන දේවල් අපේ ජීවිතවලට ළඟා කරනවා. මං එහෙම පින්තූරයක් දැකලා තියෙනවා. ඒක තමයි ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි පාසල් ශිෂ්‍යයෙකු විදිහට ඉන්නකොට ඔහු තෑගි ලබා ගන්නවකට ඉන්දියානු කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක් වෙන අශිෂ් නේරගේ අතින්. පස්සේ කාලෙක ඔවුන් දෙදෙනාම එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් විදිහටත් ක්‍රීඩා කරනවා. ඉතින් මේ කියන්නේ යන්නේ හරියටම මීට අවුරුදු 19කට කලින් ප්ලාස්ටික් බේසමක හිටපු පුංචි බිලිඳෙක් අවුරුදු 19කට පස්සේ පාපන්දු ලෝක කුසලානේ තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා විදිහට හමු වෙන අහඹු හමුවීමක් ගැන. මේ තරුණ ක්‍රීඩකයා තමයි අනාගත පාපන්දුවේ රජු කියලා දැනට අනාවැකි කියන්නේ. ඔහු ස්පාඤ්ඤ කණ්ඩායමේ ඉන්න ලැමින් යමාල්. මොකද්ද මේ කතාව?
1: නිශාන් අපිට මේ කතාව හොයාගෙන 2007ට ආපහු ආපස්සට යන්න වෙනවා. 2007 අවුරුද්ද වෙනකොට ලියොනල් මෙසි කියලා කියන්නේ අවුරුදු 20ක බොහොම ලැජ්ජාශීලී තරුණ ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ ඔහු තමන් කවුද කියලා ලෝකයට පෙන්වන්න ඒ වෙනකොටත් උත්සාහ කරන ක්‍රීඩකයෙක්. මේ කාලෙදී බාසිලෝනා පදනම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලත් එක්ක එකතු වෙලා අසරණ දරුවන්ට අරමුදල් රැස් කරන විශේෂ පුණ්‍ය දින දර්ශනයක් නිර්මාණය කිරීමට සැලසුම් කරලා තිබුණා. මේකට බාසිලෝනා ක්‍රීඩකයන් සමග ඡායාරූපවලට පෙනී ඉන්න සාමාන්‍ය පවුල්වල කුඩා දරුවන්ව හොයලා තියෙනවා. දැන් මෙතෙන්දී දහස් ගණනක් කුඩා දරුවෝ මේ ස්පාඤ්ඤ බාසිලෝනා නගරේ ඉන්නවනේ. ඉතින් මේ අතරින් එක්කෙනෙක් එහෙම නැත්නම් දෙන්නෙක් තෝරගන්නේ කොහොමද? මේකට උත්තරයක් විදිහට මේ සංවිධායකයෝ කළේ පොඩි ලොතරැයියක් ඇද්දා. ලොතරැයියක් ඇද්දට පස්සේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය දරුවෙකුට තමයි මේ අවස්ථාව හිමි වුණේ. මේ අහිංසක සාමාන්‍ය බිලිඳගේ නම තමයි ලැමින් ජමාල්.
0: යමාල් කියන්නේ මොරොක්කෝ සහ ඉක්වදෝර ගිනියන් සම්භවයක් තියෙන පවුලක සාමාන්‍ය දරුවෙක්. ඉතින් මේ පින්තූරයට ඉන්න යමාල් මාස කිහිපයක අහිංසක බිලිඳෙක්. ඉතින් වැඩේ කියන්නේ මේ පින්තූරේ ගන්නකොට සප්න හරිම ලැජ්ජාශීලී වෙලා තියෙනවා ලියොනල් මෙසි. ඒ තමයි ඡායාරූපේ ගත්ත ප්‍රවීණ ඡායාරූප ශිල්පී යොවාන් මොන්ෆොරස් තමන්ගේ කැමරා කාට්‍යය සූදානම් කරලා හරි අපූර්ව වැඩක් කළා. ඔහුව තමන්ගේ දුව නාවන්න ගත්ත වතුර බේසම අරගෙන ඇවිල්ලා අන්නේ ඒකට මේ දරුවව දාලා නාවනවා වගේ පින්තූරයක් අරගෙන තිබ්බා. ගොඩක් අවස්ථා උත්සාහ කරලා තිබ්බත් මෙසීගේ තිබ්බ මේ ලැජ්ජාශීලීත්වය නිසා අවසානයේදී භාවිතයට ගන්න පුළුවන් ඡායාරූපය බවට පත් වුණේ මේ කියන ඡායාරූපය. ඉතින් මෙසි කියන්නේ තමන්ගේ පාපන්දු ලෝක කුසලාන ජීවිතේ අවසාන කඩයිමට ආපු ක්‍රීඩකයෙක්. මේ අවසන් තරගයෙන් පස්සේ ආයෙත් ලියොනල් මෙසි ලෝක කුසලානයක් ක්‍රීඩා කරයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න බෑ. හැබැයි යමාල් කියලා කියන්නේ අනාගත පාපන්දුවේ රජු. ඔවුන් දෙදෙනා අතර තියෙන ඉතාම තීරණාත්මක තරගයක් තමයි ලබන 20 වෙනිදා රාත්‍රියේ ඇමරිකාවේදී පැවැත්වෙන්න නියමිත 20-26 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය. ජයග්‍රහණය කාටද? ආජෙන්ටිනාවටද? එහෙම නැත්නම් ස්පාඤ්ඤයටද? මුළු ලෝකයක්

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ සෑදීම සඳහා මිනිසා ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. EDC ජිප්ටයි සහ EDC සර්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුලදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
6: hina wenna menna welawa
7: hungak wela kalpana karala Julius Caesar e ahasa diha balala taw wachanayak kiwalu
2: ahasin wetena ek
7: ok yanako ahasin
2: nane ek ya feda tek
7: kiyannako
2: ara ahasin wetena ek diya bindakwa
7: Julius Caesar kiyena ahasin neha tarumal dige මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහේ බිඳුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 100FM Breakfast Drive අනුග්‍රහය.
9: සල්පොලොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
12: ශ්‍රී ලාංකිකයන් 95% වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
13: ජනපදය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
3: LLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඇරාලහමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
4: Dilika Vardhan Textiles.

0: කංවතුර අපිට කියලෙන් නෑන් කිසිම වෙලාවකනේ. කංවතුරට කොටු වෙලා ජීවිත බේරගන්න බැරුව වතුර ගහගෙන මිනිස්සු අපි ඕනතරම් වීඩියෝ වල දැකලා තියෙනවා. තිත්තා නිසා අපේ රටේ සෑහෙන පිරිසකට තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ගංවතුර බහුල රටවල් තියෙනවා ලෝකේ. අනේ එහෙම එක් රටක් තමයි චීනය. චීනේ කහ ගඟ, එහෙම නැත්නම් චීනේ ශෝකය කියලාත් කියනවා. මොකද හොයන් හෝ ගඟ පිටාර ගැලුවාම මිනිසුන්ගේ ජීවිත වගේම දේපල දහස් ගණන් විනාශ වෙන නිසා. හැබැයි චීනෙට ගංවතුර නවත්තන්න බෑ. හැබැයි ගංවතුරට බිලිවෙන ජීවිත එහෙම නොවී තියාගන්න පුළුවන් කමක් ලැබෙයි මේ අලුත් සොයා ගැනීමෙන්.
1: මේ අලුත් සොයා ගැනීම පාලමක්. දැන් ඔබ කල්පනා කරයි කොහොමද මේ පාලම කලුත් සොයා ගැනීමක් වෙන්නේ කියලා. අහන්නකො මේ කතාව, එතකොට ඔබට තේරෙයි මේක වෙනස් විදිහේ පාලමක් කියලා. පහුගිය දවස්වල චීනයට බලපාපු ගංවතුර තත්ත්වයත් එක්ක චීනේ ග්වෙන්සි ප්‍රදේශයේ 6000ක් විතර ගංවතුරට කොටු වුණා. මේගොල්ලන්ව ආරක්ෂිතව මුදා ගන්න තමයි මේ විශේෂ පාලම නිෂ්පාදනය කරලා තිබුණේ. මේ පාලම පාවෙන පාලමක්. මේක මීටර් 60ක විතර දිගකින් යුතු පාලමක්. මීටර් 60ක් දිගයි. ඒ වගේම පාවෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ පාලමෙන් එකපාර පුද්ගලයෝ 300කට වගේ ආරක්ෂිතව මාරු වෙන්න පුළුවන් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් මේ පාලම ඕනම තැනකට පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් පාලමක්. එතකොට හිතන්නකෝ එක තැනක ලොකු සැඩපහරක් එක්ක එහා පැත්තේ පිරිසක් කොටු වෙලා ඉන්නවා ගංවතුරේ. හැබැයි මේ පැත්තට ගන්න ඕනේ උන්ව බේර ගන්න. එතකොට මේ පාලම ඉතෙන්ට ගෙනහල්ලා එහා පැත්තේ ඉන්න කට්ටිය බොහොම ආරක්ෂිතව අනිත් පැත්තට ගැනීමේ හැකියාව මේ පාලමේ තියෙනවා. දැන් ඔබ කල්පනා කරේ කොහොමද මේ පාලමක් මේ විදිහට තනින් තැනට ගෙනියන්නේ කියලා. මේ පාලම සාමාන්‍ය මාර්ගයක වාහනයක් විදිහට අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ වාහනයක මේ පාලම අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අදාළ තැනදී අදාළ මෙහෙයුම සඳහා ගන්න පුළුවන් විදිහට තමයි මේ පාලම හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ චීනේ ඇතිවෙච්ච ආපදා තත්ත්වය සඳහා මේ පාලම යොදාගෙන ඒකෙන් පීඩාවටපත් වෙච්ච ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න යොදාගත්ත කියන එක තමයි අපිට

0: දැනගන්න ලැබුණ. බැලුවහම නිසාන් ජපන විතරක් නෙමේ චීනත් හපන නේද?
1: අනිවාර්යෙන්ම චීනේ තමයි තාක්ෂණය අතින් ලෝකෙ ඉදිරියටම යන්න උත්සාහ කරන දකුණු ආසියානු රට. ඉතින් මේ වගේ සොයා ගැනීම චීනට විතරක් නෙමේ මුළු ලෝකෙටම වටිනවා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ල ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සුබ දවස අලුත් වෙලා
4: පහසු වෙලා
5: තෑගි වැඩි වෙලා
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8 32 2000 NIB the City University the place to be.
8: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න දිනන්න.
9: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0111 4700 678
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
12: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me truck book කරන්න.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
15: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
19: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: දැන් වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: यह था टॉप स्टोरी।
1: ඩෙංගු දෙවරක් වැළඳීමේ අවධානමක්. එක්වරක් ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුට තවත් වරක් ඩෙංගු රෝගය ආසාදනය විය හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංකර සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට රෝගය උත්සන්න වීමේ අවධානමක්ද පවතින බවයි.
2: ඩෙංගු වෛරස් ප්‍රභේද හතරක් තියෙනවා. මේ හතරෙන්ම එක එක සැරේ නැවත නැවත රෝගී වෙන්න පුළුවන්. ලංකාවේ මේ කාලය වෙනකොට වැඩිපුරම තියෙන්නේ 2-3. ගිය අවුරුද්දේ ඩෙංගු වෛරස් 3 කියන ප්‍රභේදයෙන් ඩෙංගු රෝගය හැදිච්ච කෙනාට මේ අවුරුද්දේ 2 හැදෙන්න පුළුවන්. ඩෙංගු වෛරස් 3ට පමණයි ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙන්නේ ශරීරය තුළ. 2 කියන එක මේ අවුරුද්දේ හැදෙන ඒ නැවතවරක් හැදෙන්න පුළුවන්. ඉන්නේ හැදුනෙන් පස්සේ රට වඩා මෙවර හැදෙන ඩෙංගු රෝගය උත්සන්න තත්වයක් බවට පත් වෙන්නත් පුළුවන්. සමහර රෝවල් 2-3කින් අපිට වාර්තාලා තිබෙනවා. ඉතාමත්ම දරුණු තත්වයකට පත් වෙලා තමයි රෝගී ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය කරන ප්‍රතිකාර වලින් පවා ඒ රෝගියාව ගොඩ ගැනීමට නොහැකි තත්වයක් බවට පත් වෙලා තිබෙන කෙලින්ම අසිස ප්‍රතිකාර ඒකවල තමයි ඉතුරුත් කරලා තියෙන්නේ. නමුත් ඒ තුලත් රෝගියාට ඔය ලබා ගන්න බැරි තත්වයට පත් වෙලා තිබෙනවා.
1: වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක්. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478 දිනක්.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011-7888-666
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: කට්ටියක් පොඩ්ඩක් සෙට් වෙලා. එක පාට මෙතනට පොලිසියෙන් පයින්නවා. එක්කෙනෙක් ගාව තියෙනවා ඩිලිවරි අරන් යනවා වගේ බෑග්, මොටර්සයිකල් වලින් කැම ඩිලිවර් කරන අය ගාව තියෙන බෑග්, අන්න එහෙම බෑග් එකක්. පොලිසිය මේ බෑග් එක ඇරලා බලනවා. ඔබ විශ්වාස කරයි දන්නේ ඒ බෑග් එකේ තිබ්බේ මමියක්.
1: මේ සිද්ධිය සිද්ධ වුණේ පේරු රාජ්‍යයේ පූනෝ කියන නගරේ. මේ පූනෝ කියන නගරේ අර නිශාන් කිව්වා වගේ පිරිසක් පොලිස් සාදයක් පවත්වමින් හිටියා. ඔතෙන්ට පොලිසිය ආවට පස්සේ තමයි මේ බෑග් එක ඇතුලේ තිබිලා මමියක් හොයාගත්තේ. මේ බෑග් එකේ අයිතිකාරයා වුණේ අවුරුදු 26ක් වෙච්ච හොලියෝ සිස බර්මින් හෝ කියන තරුණයා. මෙයාගෙන් දැන් පොලිසිය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මේ බෑග් එක ඇතුලේ තියලා මමියක් හම්බුණාට පස්සේ කොහොමද, කොහෙන්ද ඔයාට මේක කියලා. මෙයා බොහොම සංසුන්න පොඩි කතාවක් කිව්ව එතෙන්දි. එයා පොලිසියට කියනවා තමන් මේ මමිය හඳුන්වන්නේ හුවානිටා කියන නමින් කියලා. ඒ වගේම තමයි මේ මමිය තමන්ගේ ආත්මීය පින්වතිය කියලත් ඔහු සඳහන් කරනවා. ඊට පස්සේ එයා කියලා තියෙනවා මීට අවුරුදු 30කට විතර කලින් එයාගේ තාත්තා තමයි මේ මමිය ගෙදෙට්ට ගෙනාවේ. එතන ඉඳන් මේ මමිය ඒගොල්ලන්ගේ සතුව තිබුණා කියලත් මේ තරුණයා ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ විශ්වාස කරන්න එකක් නෑ, මෙයා පුදුම වැඩක් කරලා තියෙනවා. ඒ තමයි මේ මමිය තමන්ගේ ඇඳගාව තියාගෙන හරි ආදරෙන් රැකබලාගත්තා කියලත් එයා කියලා තියෙනවා. නිශාන්, මමියක් තමන්ගේ ඇඳගාව තියලා රැකබලාගත්ත තරුණෙක් නේද? මේක මාර කතාවක්
0: කියලා වැඩක් නෑ. කොහොමුණත් පොලිසිය මෙයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා මේ මමිය අරගෙන යනවා පරීක්ෂණ කරන්න. ඒ අනුව හෙළි වෙනවා මේක මියගිය අවුරුදු 45ක විතර පිරිමි පුද්ගලයෙකුට අයත් එකක් කියලා. ඒ වගේම මීට අවුරුදු 600ත් 800ත් අතර කාලෙක ඉන්කා ශිෂ්ටාචාර සමයට අයිති තම වටිනා පුරාවිද්‍යාත්මක සාධකයක් බවට තහවුරු කරනවා. ඉතින් තමන් ළඟ පෞද්ගලිකව මේ තරම් වටින දෙයක් තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් කවුද හිතන්නේ නේද අවුරුදු 600ක් විතර පරණ මමියක් තමන්ගේ ආත්මීය පෙම්වතිය කියලා ඩිලිවරි බෑග් එක අරගෙන ගියපු කතාවනේ. මෙයා මේ මමිය අරන් ආවේ ඇයි කියලා ඇහුවාම එයා ලස්සන කතාවක් කියලා තිබ්බා. මේ ගේ ඇතුළටම වෙලා ඉන්න නිසා මේ එයාවත් පොඩ්ඩක් විනෝද වෙන්න එක්කන් ආවා කියලා. පුදුම දේවල් නේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට ඒ රජයේ දරන උසහය පිළිකු උසහගත උපදේශක
2: කොලස් බජන් දෙපිටිලා
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: රජකන්න ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගන්න කටයුතු කරනවා.
6: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්නම් ඉන්නේ සැකපිට.
7: දැන් පහුගිය කාලේකෝ පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
8: තවටිය දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දින
14: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIB the City University, the place to be.
15: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
16: finishing වහලක් ලෙස color up blow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
18: සීඩ් වෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියලක 65යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියලක 65යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියලක 110යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කගිල්ස් ෆුඩ් සිටි
19: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.711 482 492 0.711 327 777. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම නෝ.
20: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
23: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
24: මාව දැකලා හැංගුණානේ.
25: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
23: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
26: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
23: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
27: සියත ටීවී තුලින්.

0: දවසක මාක් සකර්බර්ග් තෙරෙහිව නඩුවක් තිබ්බා. විශාල ගාණක් යාට වන්දි ගෙවන්න සිද්ධ වුණා. මේ නඩුව දාන්නේ අවුරුදු 20ක ගෑනු ළමෙක්. හේතුව තමයි Taman මේ සකර්බර්ග් හදපු Facebook, Instagram වගේම Google මෙවලම් පාවිච්චි කරලා Tamanට ඇතිවෙච්ච මානසික අවපීඩනයට වග කියන්න ඕනි කියලා මේ සමාගමට. මේක හරි අපූරු නඩු තීන්දුවක්.
1: මේ නඩුවේ පැමිණිලිකාරය වුණේ අවුරුදු 20ක කේලි කියන තරුණිය. ඇය අවුරුදු 6 ඉඳන් YouTube එකටත්, ඒ වගේම අවුරුදු 9 ඉඳන් Instagram එකටත් දැඩි ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඇය දවසකට පැය 16ක් විතර මේ සමාජ මාධ්‍ය භාවිතා කළා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඇයට දරුණු මානසික අවපීඩනයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම කාන්සාව, ඒ වගේම සිරුර ගැන වැරදි මානසිකත්වයකටත් මේ තරුණිය ගොදුරු වෙලා තියෙනවා.
0: මේ නඩුව මෙහෙවන්නේ ඇමරිකාවේ ඉන්න ප්‍රකට නීතිඥයෙක් වන මාක් ලැනියර්. ඔහු මේ නඩුව ගොනු කරලා නිකන් ඉන්නේ නැහැ. ඔහු හරි අපූරු ක්‍රමවේදයකට තමයි මේ නඩුවේ සාක්ෂි කැඳවන්නේ. ඔහු අධිකරණයට කියනවා මේ මෙටා ජාලය, එහෙම නැත්නම් මේ සකර්බර්ග්ගේ කට්ටිය මිනිස්සුන්ව මේකට ඇබ්බැහි වෙන විදිහේ මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා කියලා. හරියට මේ ඇප්ස් නිකම්ම නිකන් ඒවා නෙමෙයි. මේවා හරියට කැසිනෝවල තියෙන මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා පරිශීලකයන්ව දිගටම රඳවා ගන්න හිතාමතා නිර්මාණය කරපු ඇබ්බැහිවීමේ යන්ත්‍ර, එහෙම නැත්නම් ඇඩික්ෂන් මැෂින්ස් කියලා එයා තර්ක කරනවා. ඇත්තටම මේ අයට ඕනුනේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය නෙමෙයි, අති දැවැන්ත ලාභයක් හොයන එක කියලා මේ නීතිඥවරයා උසාවීදී චෝදනා කරනවා. මේ නඩුවට සාක්ෂි දෙන්න මෙටා ප්‍රධානි මාක් සකර්බර්ග්ට පවා උසාවියට එන්න සිද්ධ වුණා. හැබැයි එතනදි ලොකු නාඩගමක් වෙලා තියෙනවා. මොකද මේ සකර්බර්ග්ගේ බොඩිගාඩ්ස්ලා ඇතුළට ඇවිත් තියෙන්නේ මෙටා රේබෑන් ස්මාර්ට් කණ්ණාඩි දාගෙන. ඒ වෙලාවේ ජූරි අයවත් රහසින් රෙකෝඩ් කරලා තියෙනවා කියලා කතාවක් ගියපු නිසා අන්තිමට විනිසුරුවරයාට සිද්ධ වුණා මේ අයගේ තියෙන මේ කණ්ණාඩි ගලවලා ඇතුළට එන්න කියලා කියන්න. ඉතින් දැවැන්ත සමාගම් දෙකක් පරද්දන් නීතිඥ මාක් ලැනිය පාවිච්චි කරලා තියෙන හරි අපූරු උපක්‍රමයක් නේද සප්න?
1: මේ නීතිඥ මාක් ලැනිය ජෙමිනි, ක්ලවුඩ්, ඒ වගේම චැට් GPT වගේ උසස් AI තාක්ෂණය පාවිච්චි කරලා විශේෂ පද්ධතියක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ පද්ධතිය හරහාම යා කරලා තියෙන දේ තමයි ජූරියේ ඉන්න අයගේ මනෝවිද්‍යාත්මක තත්ත්වය විශ්ලේෂණය කරලා ඊට පස්සේ ඒකට ගැළපෙන්න තමයි මෙයා Tamanගේ තර්ක ගොඩනගලා තියෙන්නේ. නිසාන් හිතන්නකෝ නේද, තාක්ෂණයට එදිරිව තාක්ෂණය වගේ තමයි ඒක ගිහිල්ලා තියෙන්නේ වැඩි. දැන් මේ නඩු තීන්දුව සමාජ මාධ්‍ය ලෝකයේ දෙදුරුම් කාපු නඩු තීන්දුවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ කේස් එක අතාරින්න මෙටා සමාගමයි Google සමාගමයි ලෑස්ති නෑ. ඒගොල්ලන් හදන්නේ මේ නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන්න. සමහර විට ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කරයි. බලමු එතෙන්දි මොකද වෙන්නේ කියලා.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
3: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
6: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න, පික් මී ෆ්ලෑෂ් book කරන්න.
13: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල
14: මනස්ගතද?
13: සෝරි සර්.
15: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
16: London prison break. නුවර බෝකම් වරුදී.
17: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාංචනා, රවීන්, සරිත් සුරිත් with news.
16: London prison break. නුවර බෝකම් වරුදී.
17: ප්‍රවේශ පත්‍ර, tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්.
16: විමසීම් 0756 336 331.
17: Organizers and media partners.
16: Global events, Seetha FM, Seetha TV.
18: Weekend Seetha.
19: අටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා
6: Centigrade collaboration.

0: එහෙමනම් ඉතින් අපිටත් ගෙදර යන්න වෙලාව ලං වේගෙන එන්නේ. දන්නවද සප්න, ලෝකේ උපත් අනුපාතය වේගයෙන්ම පහළ වැටෙන රටවල් අතර ඉස්සරහින් ඉන්නේ දකුණු කොරියාව. ඒ තත්ත්වෙන් මිදීමට මෙන්න මේ වෙනකොට වැඩපිළිවෙළවල් රාශියක් ආරම්භ කරලා තියෙනවා. නිල වාර්තාවල දැක්වෙන කරුණු හැටියට දකුණු කොරියාවේ ශස්ත්‍රීකත්ව අනුපාතය කාන්තාවකගේ ජීවිත කාලය තුළ බිහි කරන සාමාන්‍ය දරුවන්ගේ සංඛ්‍යාව එකකටත් වඩා අඩුයි. ඒ කියන්නේ හදන්නෙම නෑ කියන එකයි. රටක ජනගහනය ස්ථීරව සහ ස්ථාවරව පවත්වා ගන්න තිබිය යුතු අවම ශස්ත්‍රීකත්ව අනුපාතය තියෙන්නේ 2.1 කියලයි.
1: නිශාන්තෙන් මේ හේතුව හින්දා මේ උපත් අනුපාතය වැඩි කරන්න කොරියානු රජයත් විශේෂ දේවල් කරගෙන යනවා. ඔය අතරේ අපිට වාර්තා වුණා කොරියාවේ තියෙන පන්සලක් කරපු විශේෂ වැඩක්. වරදවා වටහා ගන්න එපා, ඔබ කොරියාවේ තියෙන්නේ අපේ රටේ තියෙන නිර්මල තේරවාදී බුදුදහම නෙවෙයි, කොරියාවේ තියෙන්නේ මහායාන බුදුදහම. ඒ වගේම තවත් තවත් ආගම් ගොඩක් තියෙන රටක් තමයි කොරියාව කියලා කියන්නේ. දකුණු කොරියාවේ තියෙන ප්‍රසිද්ධ පන්සලක්, මේ පන්සලේ නම තමයි ඩොන්ක්වාසා. මේ පන්සල අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන තියෙනවා. මේක කරන්නේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක. මේ පන්සල තනිකඩ තරුණ තරුණියන්ගේ හමු සංවිධානය කරනවා. මේ විදිහට මේ හමු සංවිධානය කරලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති වෙලා, පසු ඒවා විවාහයකින් කෙලවර වෙලා, ඊට පස්සේ මේ පහළ යන උපත් අනුපාතය වර්ධනය කරන්න යම් දායකත්වයක් ලබා දෙයි කියන අරමුණ එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ පන්සල විවාහ මංගල්‍ය උත්සවත් සංවිධාන කරනවා. මේ දෙකම මේ පන්සල කරන ගමන් තව කරන දෙයක් තමයි මේ දරුවන්ට උපත ලබා දීමේ වැදගත්කම පිළිබඳවත් තරුණ තරුණියන් දැනුවත් කිරීම මේ ව්‍යාපෘති යටතේ මේ පන්සල විසින් සිද්ධ කරනවා. මේ හැමදේම කරන්නේ දකුණු කොරියාවේ උපත් අනුපාතය ඉහළ නංව ගන්න. මොකද උපත් අනුපාතය ඉහළ නංව ගත්තේ නැත්නම් ඕක දකුණු කොරියාවේ ආර්ථිකයට ඉතාම විශාල බලපෑමක් වෙනවා නුදුරු අනාගතයේදී.
0: ඒ විතරක් නෙමෙයි, හැමුණොත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අසල්වැසි උතුරු කොරියාවෙන් කට්ටිය දකුණු කොරියාවට ගන්න. ඒකට නම් ඒගොල්ලෝ කීයටවත් කැමති වෙන්නේ නැහැ. එමුනම් ඉතින් මේ සතියට අපේ වැඩ කටයුත්තත් ඉවරයි. ලබන සතියේ ලෝකෙ වටේ ගිහින් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. මම නිශාන්.
1: ඔබට ජයග්‍රාහී සතියක්. මම සප්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඔබව සමාජයේ ඉවසුවේ නැතත් ඔබේ ඉවසීම සමාජය සුවපත් කරනවා.
4: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සිල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්.
3: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
4: ඔබ බැඳුනේ යම්සේද ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඒකි දුක උපදින්නේ නැහැ.
3: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
5: සියත බණමඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
6: 20 upgrade, 20 upgrade.
7: අලුත් සොංග එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
7: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
0: CDB එක run ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
9: කොල්ලෝක

0: Didahas bisipawas ng SLIC Life GV Traction Oppo Himiyantay Miruna. 7th bonus pratilabi agaya. Rupiah kuti 1000 harasya hata ikmawai. Sri Lanka Insurance Life. Biyakumin, mavakumin. Sri Lankawe pratama vatavata Rhino Roofing within handunwaadena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Saitha Roofing Sheet. Rhino Roofing within handunwaadena. Rhino Premier Roofing Sheet. Petivistra sandha. Dahatunai anuhaya amatana.
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහ ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
2: ඒ මිස් මේක කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
3: ගිහින්
2: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
3: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
2: ගොඩේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: Sieta Divina Purah.

0: දැන් වෙලාව හවස 5:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICICI අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ये था टॉप स्टोरी।
1: මධ්‍යම පළාත් වාර විභාගය ගැන පරීක්ෂණයක් ඉල්ලයි. මධ්‍යම පළාත් පාසල් වාර විභාගයේ ද්‍රවිඩ මාධ්‍ය 11 ශ්‍රේණිය ද්‍රවිඩ භාෂාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ලංකාගුරු සංගමයේ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: මධ්‍යම පළාතේ වාර විභාගයේදී දෙමළ මාධ්‍ය 11 වසර ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම 2019 උතුරු පළාතේ දරුවන්ට ලබා දීපු ප්‍රශ්න පත්‍රයේ ඒමම ලබා දීලා තියෙනවා. විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 24 වෙනි ප්‍රශ්නයේ ඉඳන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම දෙමළ මාධ්‍ය දෙමළ භාෂාව ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම උතුරු පළාතේ 2019 ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළා. නමුත් අපි දන්නේ මුකුත් වෙන පාටක් පේන්න මීට ඉස්සෙල්ලත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. මේ ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කරනවා නම් එක බරපතල තත්. ඒක නිසා අපි පැහැදිලිවම කියලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේකට වගකීම් යුතු අය සම්බන්ධයෙන් පියවර ගන්න ඕනේ.
1: දැන් විදේශ පොතක්. ඉරාන ප්‍රහාරවලින් කුවේටේ ඛනිජ තෙල් පහසුකම්වලට හානි සිදුව තිබෙනවා. ඉරාන ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ඉන්තුවාල සහ සැලකියුතු අලාභයක් සිදුව ඇති බවයි. ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා අදාළ රාජ්‍ය බලධාරීන් සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන බවයි කුවේටේ සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Hard Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් Do do do do do do

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුලින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කරගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0.117232000. NIB the City University, the place to be.
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76883444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: 20 and upgrade.
9: අලුත් සොංග එකක්ද?
8: නෑ, දැන් සිංගර් එකින් Asus, HP, Dell, Acer, MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
9: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගර් එකට අදම එන්න.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
12: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
13: Hi, I'm Shania. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7
15: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: හරිනේ හරිනේ දැන් අමාරුව.
16: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි.
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
15: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
16: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
15: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
16: 13.19 කෝල් එකක් ගන්නකො.
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද?
18: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. හතර දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා.
19: මං නම් හිතන්නේ නැත.
20: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
20: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
23: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: We can see a

0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
1: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් කරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
6: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
8: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: දහස් විසි පවසේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
3: ඈරාලහමි
2: ඇහුන් නැද්ද මං කියපුවා?
3: නෑ නෑ අහන් හිටියේ.
2: මොනවද අහන් හිටියේ?
3: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
2: හෑ
3: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
4: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ
6: මනස්ගාතද?
7: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
8: London Prison Break Nuwara Bokamberdi
9: Julie 24 Basti Johane Kaiser Dinesh Lahiru Samaka Infinity Julie 25 BNS Kanchana Ravin Sarit Surik with news
8: London Prison Break Nuwara Bokamberdi
9: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
8: විමසීම් 0756336
9: Organizers and Media Partners
8: Global Events CFM

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඔබව සමාජයේ ඉවසුවෙනතත් ඔබේ ඉවසීම සමාජයේ සුවපත් කරනවා.
4: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සීල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්න.
3: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
4: ඔබ බැඳුනේ යම්සේද ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඒකේ දුක උපදින්නේ නැහැ.
3: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
5: සියත බණමඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
6: ඇලුමිනියම්නේ
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: සුබ දවස.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: අංක 3යි ලග්නේ කයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
11: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
15: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
17: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

ලොව තංගන්න බැනනෙ බැස් මක් දෙන්නෙ වට කරං හදු වැස් සකලේ නුඹේ හද ගැස් මත් ඇති පුසුම් බයි නුඹේ හුස්මත් කිනිස්සකුඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට කැද.

0: සේතහගෙන ඉන්න දැන් වෙලාව හවස 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සියදිවි නසා ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධි පිළිබඳ පරීක්ෂණ කසල සහිත හිස් ඉඩම් පිළිබඳ දැනුම් දෙන්නේ ඉල්ලීමක් රුපියල් මිලියන 90ක කොකේන් කටුනායකින් මධ්‍යම පළාතේ ද්‍රවිඩ ප්‍රශ්න පත්‍රය ගැන පැමිණිලි ඉරානයෙන් කුවෙට් ඛනිජ තෙල් පහසුකම් වලට ප්‍රහාර
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින්

0: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝජන ස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝජන ස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි වරත් අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝජන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0.117232000. NIB ද City University, the place to be.
3: Finishing wahala lesa kalara flow wajabena
4: sit padagani kal pavati avalakshana novi
3: oyat wahaleta washi wenna
4: finishing wahala nam kalara samai
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රකර් ඉතිරි රුපියල් 50යි. ග්ලෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
13: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
14: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ ගිනි පුපුර. ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර ජුලිවිස්ස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති, ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍යනුග්‍රහය සියත.
15: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය Theater Voice of Family. Talent ticket vitarakma place ekak hambena ekama pawule dennek ekata sing karana davantama vedikawa. Ekama kirulak wenuen kapawimen adishtanayen taranga karana Theater Voice of Family. Juli 10 wenida sita sama sikurada ha senasurada dinakama ratri 7ට Theater TV tuli. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ආන්දෝලනාත්මක සිද්ධි පිළිබඳ පරීක්ෂණ. කසල සහිත හිස් ඉඩම් පිළිබඳ දැනුම් දෙන්නේ ඉල්ලීමක්. රුපියල් මිලියන 90ක කොකේන් කටුනායකින්. මධ්‍යම පළාතේ ද්‍රවිඩ ප්‍රශ්න පත්‍රය ගැන පැමිණිලි. ඉරානයේ කුවෙත් ඛනිජ තෙල් පහසුකම් වලට ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666
1: සියතිවි නසා ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් පවතින බව රජය පවසනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පරීක්ෂණ වාර්තා මගින් ඊට අදාළ කරුණු අනාවරණ වනු ඇති බවයි. පොලිසිය විසින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය කොට්ටහස සඳහන් කළේ දේහය හෙට සිට බොරැල්ලේ පිහිටි පුද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබන බවයි. මේ අතර හිටපු පොලිස්පතිවරයා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දස දෙනෙකුට ආසන්න පිරිසකකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබා දුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව මාලමේ පොලිසිය විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. හිටපු පොලිස්පති CD වික්‍රමරත්න තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩිවැදීමකට ලක්ව තිබුණේ ඊයේ පෙරවරුවේදී. ඔහුගේ පුද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකරගෙන ඇති බවද අනාවරණ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ පුද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සියදිවි හානි කරගෙන ඇති බවට සැක පළ කරන බවයි. හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම වාර්තාව අධ්‍යයනයෙන් පසු විශේෂඥ කමිටුවක් සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් මරණය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටහසේ සඳහන් කළේ. නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවා. වෙඩිතැබීම සිදු වූ නිවස ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණය සිදුකරනු ලැබුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින්. සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේ. මේ අතර මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේ තමන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් සෑම පුද්ගලයෙකුම තමන් අනුමත කරන අයකු පිළිබඳ සංවාද පැවැත්වීම සිදු කළ යුතු බවයි. මානසික පීඩනය විෂාදය වැනි තත්වයන් අවම කර ගැනීම තුළින් ජීවිත සුරක්ෂිත කරගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
4: අපේ ජීවිතයේ විවිධ ප්‍රශ්නවලදී අපි මානසික වැටෙනවා. මේ මානසික වැටෙන අවස්ථාවවලදී අපි සමහරලාට ජීවිතය ගැන කලකිරෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ජීවිතය ගැන කලකිරුණාම මානසික වැටුණාම අපේ මේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන මාර්ගය පේන්නේ නැහැ. ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න ක්‍රමයක් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඇත්තට මේම හිතෙන්නේ අපි මානසික වැටිලා අපි විශාල වශයෙන් විෂාදයේ වැනි ලක්ෂණවලට භාජනය වෙනකොට. ඒ තීරණේ ඉතාමත්ම වැරදි තීරණයක්. මොකද ඒ තීරණේ ගන්නෙ ඇත්තටම අපිට ඒවට විසඳුම් නැතුව නෙවෙයි. නැති වෙන ජීවිතයක් වළක්වා ගන්න නම් මෙයට උදව් කරන්න මානසික සෞඛ්‍ය සේවයකට යොමු කරන්න. විෂාදය, ඒ වගේ මානසික පීඩන, මෙන්න මේ වගේ තත්ත්ව වළක්වාගෙන පෞරුෂත්ව ආබාධ වලට නිවැරදි මනෝවිද්‍යාත්මක උපදෙස් දීලා මේ අය ගොඩ ගන්නට පුළුවන්, මේ නැති වෙන ජීවිත ගලවා ගන්නට පුළුවන්.
1: ඩෙංගු මතුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය දැනුම් දී සිටිනවා. පොලිස් මාධ්‍ය කොට්ටහස්සේ සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්ති යටතේ නඩු පවරන බවයි. මෙම වසරේ ගත වූ මාස 6 තුළ නඩු පවරා ඇති සංඛ්‍යාව 4627 දෙනෙක්. යම් පරිශ්‍රයක මදුරුවන් භෝවන ස්ථාන පැවතීම හෝ පරිශ්‍ර අපිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමේ බලය හිමිව ඇත්තේ සෞඛ්‍යංශ වෙතයි. 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව එම බලය හිමිවනු ඇති. එම රතු නිවේදනයේ උපදෙස් නොසලකා හරින තැනැත්තන්ට එරෙහිව ₹25,000ක උපරිම දඩමුදලක් පැනවිය හැකි. ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා. මෙ අතර කැලි කසල සහිත හිස් ඉඩම් පවතී නම් ඒ පිළිබඳව අදාළ බලධහරින් දැනුවත් කරන ලෙස ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතාන ජනතාවට දැනුම් දී සිටිනවා.
5: ලංකා කිසිම තැනක මේ වගේ ඉඩමක් තියෙනවනම් වෙච්චේ වැරදි පැත්තක දාන්න. මේ වගේ ඉඩම් තියෙනවනම් එක්ක PHI මහත්තයා වැරදි, නැත්නම් ගම්මිනේ රාජ්‍ය සේවකයෝ වැරදි, නැත්නම් ගම්මිනේ ජනතාවගෙන් භාගයක් වැරදි. ඒ නිසා කානුවක වතුර රැඳිලා මදුරු කීටෝ ඉන්නවනම් මේ වගේ හිස් ඉඩමක් තියෙනවනම් එක්කිනෙකුටවත් අහක බලන් යන්න බෑ. මුළු ලංකාවම ආවරණය වෙන නිදාගින්පත් කළ තියෙන හැම ගමකටම 15 ගානේ. ඒතකොට මේ 15 වැඩ කරනව නැද්ද කියලා ඕගොල්ලෝ පාර යන ගමන් බලන් යන්න. ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කරන්න, සභාපතිතුමා දැනුවත් කරන්න, MOH මහත්තයා දැනුවත් කරන්න. ඒක දැනුවත් කරලා වැඩේ බලන් ඉන්න.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක්. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 74,478 දෙනෙක්. එක්වරක් ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුට තවත් වරක් ඩෙංගු ආසාදනය විය හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ එවැනි පුද්ගලයන්ට රෝගය උත්සන්න වීමේ අවදානමක්ද පවතින බවයි.
6: ඩෙංගු වෛරස් ප්‍රභේද 4ක් තියෙනවා. මේ 4ෙන්ම එක එක සැරේ නැවත නැවත රෝගී වෙන්න පුළුවන්. ලංකාවේ මේ කාලය වෙනකොට වැඩිපුරම තියෙන්නේ 2 සහ 3. ගිය අවුරුද්දේ ඩෙංගු වෛරස් 3 කියන ප්‍රභේදයෙන් ඩෙංගු රෝගය හැදිච්ච කෙනාට මේ අවුරුද්දේ 2කින් හැදෙන්න පුළුවන්. ඩෙංගු වෛරස් 3ට පමණයි ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙන්නේ ශරීරය තුළ. 2 කියන එක මේ අවුරුද්දේ හැදෙන ඒ නැවතවරක් හැදෙන්න පුළුවන්. ඉන්නේ හැදුනායින් පස්සේ රට වඩා මෙවර හැදෙන ඩෙංගු රෝගය උත්සන්න තත්වයක් බවට පත් වෙන්නත් පුළුවන්. සමහර රෝවල් 2 3කින්ම අපිටද වාර්තාලා තිබෙනවා. ඉතාමත්ම දරුණු තත්වයකට පත් වෙලා තමයි රෝගී ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය කරන ප්‍රතිකාර වලින් පවා ඒ රෝගියාව ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක් බවට පත් වෙලා තිබෙ කෙලින්ම අධිශ ප්‍රතිකාර ඒකවර තමයි තුලත් කරලා තියෙන්නේ. නමුත් ඒ තුලත් රෝගියාට ඔය ලබා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
1: මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ නිවසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කර තිබෙනවා. එහිදී ජලය එක්රැස්ව තිබූ ස්ථාන ජලය නොරදින ලෙස සකස් කරන්නයි උපදෙස් දුන් බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. ලබන අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය ආරම්භ වන අවස්ථාව වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම පහත යනු ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය මාත්‍ය හංසක විජේමුණි පවසනවා. ඔහු සඳහන් කළේ ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් වෙත දඩ පනවා ඇති බවයි.
7: අපි දැනට නිරීක්ෂණය කරපු තත්ත්වයන්වල අපිට යම් උපදායි තත්ත්වයක් අපිට පේනවා. අපි හිතනවා අගෝස්තු මාසය වෙනකොට මේ රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් අඩුවේවි කියලා. පාසල්වලට ඇත්තටම ඩෙංගු කීටයන් අපිට හමු වුණා ගොඩක් මුල්ම දවස්වල. දැන් නම් ඒ තත්ත්වය නැහැ. දැන් හැම කෙනෙක් වගේම තමගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීම කරනවා. ඒ වගේම අපි දඩ ගහන එකේදී ඇත්තටම අපි පාසල්වලට දඩ ගහලා තියෙනවා. රෝහල් සෑහෙන ප්‍රමාණයකට දඩ ගහලා තියෙනවා.
1: 2026 උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 10 වනදා ආරම්භ වීමට නියමිතයි. විභාගය ලබන සැප්තැම්බර් 6 වනදා අවසන් වනු ඇති. මේ අතර මධ්‍යම පළාත් පාසල් වාර විභාගයේ ද්‍රවිඩ මාධ්‍ය 11 ශ්‍රේණිය ද්‍රවිඩ භාෂාව ප්‍රශ්නපත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
8: මධ්‍යම පළාතේ වාර විභාගයේදී දෙමළ මාධ්‍ය 11 වසර ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම 2019 උතුරු පළාතේ දරුවන්ට ලබා දීපු ප්‍රශ්න පත්‍රයේ ඒමම ලබා දීලා තියෙනවා. විශේෂයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 24 වෙනි ප්‍රශ්නයේ ඉඳන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම දෙමළ මාධ්‍ය දෙමළ භාෂාව ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම උතුරු පළාතේ 2019 ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළා. නමුත් අපි දන්නේ මුකුත් වෙන පාටක් පේන්න මීට ඉස්සෙල්ලත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. මේ ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කරනවා නම් එක බරපතල තත්ත්වයක්. ඒක නිසා අපි පැහැදිලිවම කියලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේකට වගකීම් යුතු අය සම්බන්ධයෙන් පියවර ගන්න ඕනේ.
1: දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සාකච්ඡාවකට එක් වෙමින්.
9: විශේෂයෙන්ම මේ දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳව මේ තත්වයන් අගනුවරට නැත්නම් නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාව අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශිකයට ඒ වගේම ගමට රට පුරාවටම ගෙනහිල්ලා මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් භාවය මේ රටේ ඇති කරන්න විශේෂයෙන් පරිසර ප්‍රශ්න පිළිබඳව ගැටලු පිළිබඳව එල්ල වෙන අභියෝග පිළිබඳව මං හිතන්නේ දැනුමෙන් සන්නද්ධ වීමක් අත්‍යවශ්‍යයි අපේ රටේ සියලුම ප්‍රදේශවල.
1: මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: මේ ළඟදී අපි සුරාබදු එකෙන් අහනකොට දැන් මේ හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවක නෑ එම ලොකු ප්‍රශ්නයක් නෑ සභාපතිතුමා ඔක්කොම වාගේ දැන් හරියට සිද්ධ වෙනවයි කියලා මං හිතන්නේ දවස් 3-4ක් ගිය නෑ මහා විශාල රේඩ් එකක් කළා මේ මාළඹේ පැත්තේ අහුවෙලා තිබුණා මේ ස්ටිකර් මහා විශාල තොගයක් දැන් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ හොරට ගියේ කියන්නේ මේ ස්ටිකර් ගහන ආයතනයේ පිළිබඳව මමම දැකලා තියෙනවා මාධ්‍යයේ බොහෝ චෝදනා එල්ල වෙලා තියෙනවා වෙන රටවල් වලත් මෙවැනි ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් printed sticker එක වෙනුවට digital එකට මාරු කරනකොට ඩොලර් රටම ගෙවනානේ මේ මිනිස්සු ස්ටිකර් 1000කට මං හොයලා බැලුවා මේ digital print එකක් ගහන්න කොච්චර විතර යනවාද කියලා ඩොලර් වලින් හොඳේ මේ 1000ක් ගහන්න ඩොලර් සත 12ක් වාගේ යනවා කියලා මම මේ දවස්වල ඔන්ලයින් ගැන කතා කරනවා කිසි කෙනෙක් ඔන්ලයින් මේ කෝටි ප්‍රපෝටි ගණන් ආණ්ඩුවට එන තියෙන බදු ගෙවන්නේ නැහැ දැන් මං හොයලා බැලුවා මේ අහිමි වෙන බද්දෙන් අපි සුවසරියට වියදම් කරන ප්‍රමාණය වගේ අවුරුද්දකට මගේ ගණනය කිරීම ඒ වගේ 8 ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා. ඒ කියන්නේ මේක දැවැන්ත අතිවිශාල වංචාවක් තියෙන බව තමයි අපිට හැඟියන්නේ මේ පිළිබඳව අපි හොයන්න ඕනේ.
1: ආණ්ඩුව දේශපාලන සංස්කෘතිය විකෘති කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න කියා සිටියේ.
11: එරංග ගුණසේකර කියලා ඇමති කෙනෙක් ඇවිල්ලා මේ ළඟදි කතාවක් කරනවා මේ බලයේ මදි ගමේ ග්‍රාමසේවකකමයි මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්කමයි මහදිසාපතිකමයි තෝනලු ආණ්ඩුව කරන්න නැත්තම් බලයේ මදිලු අම්මේ තාත්තේ ගෙදර ඔබේ පවුලේ ගෘහමූලිකකමත් ඉල්ලන තැනට මේ දේශපාලන සංස්කෘතිය මේ අය විකෘති ලෙස වෙනස් කරන්න හදන්නේ ජනාධිපතිකමේ ඉඳලා සියල්ල දුන්නට පස්සේ ගමේ ග්‍රාමසේවකකමත් ඉල්ලන ආණ්ඩුවකින් ඔබ තේරුම් ගත යුතු දේ තමයි මේ මිනිස්සුන්ට වැඩක් කරන්න බැරි බව.
1: ආන්දෝලනාත්මක සියදිවි හානි කර ගැනීම පිළිබඳ පරීක්ෂණ සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමල් රාජපක්ෂ සඳහන් කළේ.
12: අදින සියදිවි හානි කර ගැනීම වැඩිම කාල සීමාව බවට මේ කාලේ පත් වෙලා තියෙනවා. වැඩිම කාල සමහරු ආණ්ඩුවට විරුද්ධව කට උත්තරයක් දුන්නම සියදිවි හානි කර ගන්න තැනට ඇවිල්ලා. සමහරු උංග කට උත්තර ගන්න තැන් වලට ගිහිල්ලා බලපෑම් බය කරනවා. ඔබටත් සියදිවි හානි කර ගන්න වෙයි. හොයන්න. ඔයා පිළිබඳව හොයන්න. එඳ මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රව. මේ ආණ්ඩුව හිතනම නම් ජන මතයේ පිටුපාලා ජනතාව පාගල මර්ධනය කළ තමන්ගේ රාජපාලනය අරගෙන යන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා.
1: දූෂණ වංචා සම්බන්ධව පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
13: රාජපක්ෂවරු මේ රටට කරපු හොරකම වංචාවට එහා ගිය අපරාධයක් තියෙනවා.

0: 23 හැවිරිදි සැකකරු දිවයිනට පැමිණ ඇත්තේ ඩුබායි සිටයි. ඔහුගේ ගමන් මල්ලේ ආහාර බහලුම් තුල සූක්ෂමව සගවා තිබූ කැප්සියුල 92ක් තුල තිබී මද්‍රව්‍ය සොයා ගැනුණා. එම මද්‍රව්‍ය තොගේ සමස්ත බර කිලෝ 1යි ග්‍රෑම් 816ක්. සැකකරු හා මද්‍රව්‍ය තොගේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බහර දුන්නා. මෙ අතර රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුතු කොකේන් මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 54 හැවිරිදී ඇංගෝලා ජාතික කාන්තාවක්. ඇය සතුව තිබී කොකේන් ග්‍රෑම් 237ක් සොයාගත් බවයි ගුවන්තොටුපළ රේගු මද්‍රව්‍ය පාලනාංශය සඳහන් කළේ. සැකකාර කාන්තාව ඇංගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා. අමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ මියගිය සංඛ්‍යාව 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය 6 වනදා සිට එල්ල කළ ප්‍රහාරවලින් මෙම මරණ වාර්තා වන බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ. තවත් 500 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉරාන සෞඛ්‍යංශ පැවසුවේ. අමරිකා ප්‍රහාරවලින් හානි සිදු වූ ඉරාන සන්නිවේදන කුළුණු සංඛ්‍යාව 116ක්. මේ හේතුවෙන් දුරකථන සේවා සහ අන්තර්ජාල සේවා සඳහා බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේ අතර ජෝර්දානයේ අල් අස්රාඛී අමරිකා හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. එරට විප්ලවී ආරක්ෂක බලකාය සඳහන් කළේ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. අමරිකා ප්‍රහාරක ජෙට්යානා දෙකක් සම්පූර්ණයෙන් විනාශ කළ බවද ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය සඳහන් කළා. තවත් කිහිපයකට සැලකියුතු හානියක් සිදු ඇති බවයි ඉරානය සඳහන් කළේ. ඉරාන ප්‍රහාරවලින් කුවේටේ කනිජ තෙල් පහසුකම්වලට හානි සිදු වුණා. එරට කනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ඉන් තුවාල සහ සැලකියුතු අලාභයක් සිදු ඇති බවයි. ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා අදාළ රාජ්‍ය බලධාරීන් සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන බවයි කුවේටේ සඳහන් කළේ. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් මහා තරගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතරයි. ඒ පිළිබඳ ශ්‍රී ලංකා හිටපු පාපන්දු නායක මොහොමඩ් අමනුල්ලා පළ කළ අදහස් ඇතුළත් පාපන්දු ලෝක කුසලාන විශේෂාංගය දැන්
1: FIFA World Cup 2026. පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට තරඟව දින ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර තරඟය ගැන කතා කළොත්
2: ගේම් ටීම් එක ගත්තාම බලන්න ටෙක්නිකල් වයිස් ස්කිල් වයිස් ඒගොල්ලන්ගේ බෝල් පොසිෂන්ස් වයිස් හැමදේම ඒගොල්ලන් පර්ෆෙක්ට් ඒගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් ඒගොල්ලන් ටෙක්නික් සයිඩ් එක ඒගොල්ලන් ක්වොලිටි. නමුත් ආජන්ටිනාව ගත්තාම ටීම් එකේ ගේම් වැදගත්ම තේම එකමුතුකම ඒගොල්ලන් අර මාර ස්පිට්ටිං දෙන්න ගන්න. නමුත් ෆුට්බෝල් සවුන්ඩ් එක අතින් වැඩි ස්පේන් නමුත් ආජන්ටිනාවගේ තියෙන අර
3: ශ්‍රී ලංකාවේ හිටපු පාපන්දු නායකයෙකු වන ඔබට අනුව මේ අවසන් තරගයේ කණ්ඩායම් දෙක කොයි වගේ සැලසුමකින් පිටියට අවතීර්ණ වේද?
2: defending කරන්න ස්පේන් වලින් බලන්න බෝලේ කොයිද මිස් වෙන්නේ එතනදි ප්‍රෙස් කරලා ගන්න එක තමයි. නමුත් ඒ වගේ සලස්ම කදාගන්නේ ආජින්ද ටීම් එකක් බලයි. ඒගොල්ලන් බෝල් ඩොමින් කරන්න මෙන්න කරු. ස්පේන් එකෙන් දැක්කම බෝල් ඩොමින් කරන්නේ. බෝල තියාගෙන ස්පේස් හොයාගෙන තියන ගන්නේ. නමුත් ආජින්දා එක ඒ හා සමාන කරයි. ඒගොල්ලන් බෝලේ තියාගන්න රඳවාගන්න ඩොමින් කරන්න දෙන්නේ නැතුව බෝලේ උදුර ගන්න කුප්පකම උදාන්න පුළුවන්.
3: අවසන් තරගයේ දීප්තිමත්ම තරුව වන 39 වන වියේ පසවන ලියනෝල් මෙස්සිගේ ක්‍රීඩා විලාශය ආජන්ටිනාවේ ජයග්‍රහණයට කොයි තරම් දුරට වැදගත් වෙනවද?
2: තවසේ මෙසි කෙනෙක් ක්‍රීඩකයන් අපි කියන්නේ දැන්නේ one of the best player in the world එකක් ගන්න එක කිසිම දෙයක් නෑ. නමුත් මේ ඒජ් එකේ මම last match එකේ semi-final match එකේදී England එක දෙන්නගර තුදී ඇටිස්ට 5.9 kilometers කවකල තියෙනවා මේ match එකේ. අනිත් match වල එච්චර දුවෙත් නෑ එච්චර කව කරෙත් නෑ එච්චර දෙයක් ක්‍රේබේ semi-final එකේදී මිනිහා සම්පූර්ණ දෙයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මම බලන්න පුළුවන් මම ගත්තාම මම සෙල්ලම් match වලදී මේ පෙච්චර kilometers ගානක් මේ වයසේ දූපේක කව කරපිය ලොකු achievement එක. ආජන්ටිනා ටීම් එක සෙල්ලම් කරන්නේ මෙසි වෙන්නේ. ටීම් එක සම්පූර්ණයෙන්ම සපෝට් කරන මෙසිට. ඒක තාම තවද ගැඩියක්.
1: FIFA World Cup 2026.

0: යළි සිරස්තල ආන්දෝලනාත්මක සිද්ධි පිළිබඳ පරීක්ෂණ කසල සහිත හිස් ඉඩම් පිළිබඳ දැනුම් දෙන්නේ ඉල්ලීමක් රුපියල් මිලියන 90ක කොකේන් කටුනායකින් මධ්‍යම පළාතේ ද්‍රවිඩ ප්‍රශ්න පත්‍රය ගැන පැමිණිලි ඉරානයෙන් කුවේට් ඛනිජ තෙල් පහසුකම් වලට ප්‍රහාර සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම සප්න වංශික සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට ඔබට සුබ රාත්‍රියක්
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න

0: ටවන්. මේ කැරක්ට එක මම විජේ සේතුපති වෙනුවෙන්ම තමයි ලියුවේ. කමල් හසන්ටවත් අමීර් ඛාන්ටවත් මේ කැරක්ට එක මේ විදිහට කරන්න බෑ.
1: ෆෑන්ස් ලව අන්දමන්ද කරපු මේ කතාව කිව්වේ ඩිරෙක්ටර් මිස්කින්. ඒ විජේ සේතුපතිගේ අලුත්ම ෆිල්ම් එක වෙන ට්‍රේන් මූවී එකේ ටීසර් එක රිලීස් වුණාට පස්සේ.
0: නමටම ගැළපෙන විදිහට වේගින් දුවන ට්‍රේන් එකක් ඇතුළේ ප්‍රාණපීඩ ගත්ත පිරිසක් වටේ තමයි කතාව හැදිලා තියෙන්නේ.
1: ට්‍රේන් කියන්නේ ඇක්ෂන් මිස්ට්‍රි එකට බ්ලෙන්ඩ් කරපු වෙනස්ම කන්සෙප්ට් එකක් කියලා තමයි ටීසර්ගෙන් අපිට පේන්නේ.
0: හැබැයි ටීසර්ගේ තිබුණු ලොකුම ට්විස්ට් එක තමයි විජේ සේතුපති ඇත්තටම හීරෝද එහෙම නැත්නම් විලන්ද කියන ප්‍රශ්නෙට කිසිම උත්තරයක් නොදී ඔඩියන්ස් එක තවත් කුතුහලයට පත් කරපු එක. Talk of the town.
2: Weekend theater.
3: දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: ඔබව සමාජයේ ඉවසුවෙනතත් ඔබේ ඉවසීම සමාජයේ සුවපත් කරනවා.
1: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සීල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්.
0: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
1: ඔබ බැඳුනේ යම්සේද, ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඒකි දුක උපදින්නේ නැහැ.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ Alice නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
9: බින්දෙන්න

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගන්න. මේ මාසේ 24 25 දවස්වල
2: මනස්ගතද
3: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
4: London prison break. Nuwara bokamberde.
5: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
4: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
5: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
4: විමසීම් 0756336
5: Organizers and media partners
4: Global Events Seetha FM Seetha TV
5: Weekend Seetha
6: Seetha Divine Apura

0: දැන් වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

back-to-back love songs. මහ මෙරක් තරම් ආදරේ කිව්වත් ආදරේ නොකරන අය ඉන්නවා. හිතේ කුණකවත් ආදරේ නෑ කියලා කිව්වත් දරාගන්න බැරි තරම් ආදරේ කරන

ඉතින් ඒ නිසා තමයි ආදරේ කියන හැමෝටම එකපාර ජීවිතේට වෙන්න කරන්න වගේම ආදරේ නැහැ කියලා යන්න හදන අයවත් එකපාරම ජීවිතේ නැින්න කරන්න අපේ වග බලා ගන්න ඕනා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට ඒ රජයේ දරන උසාහය පිළිකු උසහගතව ප්‍රතික්ෂේප
2: කළා. සමාජයෙන් අපි තිල්ලන
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
5: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
7: අධිකරණ ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාසමංගයක් ගන්න කටයුතු කරනවා.
8: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්නම් ඉන්නේ සැකපිට.
9: දැන් පහුගිය කාලේකව පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
10: තවටිය දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
13: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
14: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
18: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 832 1000. NIBM The City University City, the place to be.
19: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: නු නදසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
9: සියත පොකට් මනි අනුග්‍රහය
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා 9 වෙනි
13: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්
14: රාජ්‍යරිය ගොබ්බයා
15: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
16: නිලබල කරේති ඔලමුල පුරේ
17: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: back-to-back love songs.
1: අඩුවම කඳුළු පෙන්නන ඇසයිති මිනිස්සුලු වැඩිපුරම හිතින් දුක් විඳින්නේ. මගේ ඇස් දිහා බලාගෙන ඔයා කිව්වේ එහෙමයි.

ආදරංචු වැඩි වැඩියෙන් අපේ ආත්මවලින් ඈතට ගියාද නැත්නම් ලඟුණාද කියලා හිතාගන්න බැරි තැනක හිත නතර වෙලා මං තාමත් ඔයාගේද ඔයා තාමත් මගේද කියලා නොදැනෙන තැනක හිත කල්විලා දන්නවද ටික ටික හැඟීම් දැනීම් නැති වෙන හිත වැඩිපුරම රිදෙන්නේ ඇයි කියලා ඔය මූණ හිනාව නැති කළේ මං කියලා මගේ හිත මටම කියන නිසා

0: Did the hospice powers SLIC life GV direction of Puimian Timurana? Devent bonus Pratilabi Agaya. Rupel Kutik Das Harse had a Mavai. Sri Lanka Insurance Life. Piakumin Mavakumin.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකො අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකො.
2: අර අහසින් වැටෙන එක දීගින්දක් කරා.
1: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානහ උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දීගින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
8: ඈරාලහමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඕරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
10: මේ මාසේ 24-25 දවස්වල
11: මනස්ගාතද
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. Nuwara Bokamberdi.
1: ජූලි 24 වස්ති යෝහානි කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
13: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
1: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0756336
1: Organizers and media partners.
13: Global events, CFM, CFT.

back-to-back love songs. ඔය හිතළඟ මං නිවෙන තරම් වාලුකා කතරක වැලිකට නිවෙන්නේ නෑ මහා වර්සාවකින්වත්.

තත්පරවලදී වගේම හිත කඳුරුවලින් පිරෙන තත්පරවලදෙත් ඔය හිතට පුළුවන් වෙනසක් නැතුව මං ළඟම ඉන්න. වචනකින් හැරි සැනසීමක් වෙන්න. මට ඒකම ඇති මැනික, මේ සංසාරෙන් යනකම් ඔයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
7: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
8: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
9: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
10: ගිහින්
9: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
10: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
9: ගොඩේ
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
12: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: වීකන් සියත
2: Back to back love songs with Nilupal with

back-to-back love songs. ඔය හරිම ලේසියෙන් අහනවා, ඔය මොනාද මං වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරි තැනක මං අතර වෙලා නිශ්ශබ්ද වෙනවා. ඒ කතා කරන්න බැරිද? කොහොමත් මාත් එක්ක කතා කරන්න දේවල් නැහැ නෝ එයාට. ඔයා ආයෙම

හිත රිද්දන හැම වචනයක්ම පිහිපාරවල් වගේ විසිවෙන්නේ. ආදරය වැඩිපුර ඉල්ලන්න කියලා මන් දන්නවා. හිත සෑහෙන රිදුනම වැඩිපුරම උමනා වෙන්නේ

ඉතින් ඒ වචන දරාගන්න මට අයිය තියෙනවා. එත් කේන්තියක අවසානෙට ඔයා ගෑස් කඳුළු වලින් තෙත් කරන්න එපා. කොච්චර සීතල වුණත් ඔය කඳුළු වලින් මගේ හිත පුච්චනවා. ඒක නම් දරාගන්න තරම් අයියක් මට තා.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: රාත්‍රියටයි විනාඩියකයි
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: back-to-back love songs, love songs with Nilupal. With Nilupal. Back-to-back love songs. I mean, what the හුස්මකරස්නේ දැනෙන තරම් ළඟකට සත්තයි රිතන්නේ නෑ මං වචනකින්වත් මගේ මැනිකවා
1: ඔබ එන

නෙසින ඔය කතා කරනෑස් මූනම පිරිනැහිනාව ඇතක තියලා බලාගෙන ඉන්න එක අමාරුවයි. ඇස් මූුණ ගැවුණු මාතක සීතල හත්තක පාසකෙන් මුළු හෙතම ආතරෙන් පුරුවගන්නේ නැතුව තනිකමෙන් කිලෙන එක.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුළින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථානවලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධන නිලධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Pitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000 NIB The City University The place to be.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetis Tresanha, Tahatunai Anuhaya Amatana.
6: City Road Samajikyan Sadaha Cargill's Food City within Megawattam, Medolive Head Spread, Ithiri Rupelaka Seata Pahai, Prima Stella Chicken Rasati Noodles Pahai Pekkaka, Ithiri Rupelaka Seata Pahai, Stewart's Premium BOPF Thay, Ithiri Rupelaka Seata Pahai, Magic Vanilla Ice Cream, Ithiri Rupel Desiya Padahai, Cargill's Food City.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, I'm Shenya. Foreign campus is a very good thing. I'm going to go to Thailand. Visa documents are a very good thing.
9: Global University Partners.
10: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
18: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

Back to back love songs. මට පුළුවන් ඔයාට කියන්න අපි මෙතනින් නවතිමු කියලා. අපි අතර පුංචිම ගනුදෙනුවක්වත් තියාගන්නේ නැතුව ඉමු කියලා. මං එහෙම කළොත් ඒක අපි දෙන්නටම අමාරුයි. ඒ නිසා අපි නවතිනවා කියලා හිතන්නේ නැතුව ටික කාලෙකට ඈත් වෙනවා කියලා හිතමු.

නැති කරගන්න උමනාවක් මට නැහැ. මාවම ඉල්ලලා සටන් කරන එක නවත්තන්න. වෙලාව ආවම මං

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියල හරි තැනටම යන්න ඕනේ
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
4: දොරකුළු වැරෙන මතක සේප්පෝ
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සිට බ්‍රහස්පතින්දා දක්වා

back to back love songs. හිනාවෙන්න පුළුවන් තරම් හිනාවෙන්න මටයි මගේ ආදරේටයි මං හිත හදා ගන්න ඔයා හිනාවෙන්නේ සතුටින් ඉන්න නිසා කියලා.

තියෙනද කතාවක්. ඕනම දෙයක වටිනාකම වැඩිපුරම දැනෙන්නේ ඒද නැති වුණාම කියලා. වටිනාකමක් නැති තැනක මට තවත් මගේ ආදරේ තියලා යන්න බෑ. මං ඔයකින් ඈතට යන පියවරක් පියවරක් ගානේ මගේ ආදරේ ඔයකින් වෙන් වෙයි. ඒ නැති වුණ ආදරේම ආයෙම ඔයාට ඕනත් වෙයි. එතදට ඔයා ආපහු මං ළඟට මාවත් මං ඈතට ගියපු පියවර ගාන මං ඈතින් මේදී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියත
2: රාත්‍රියටයි විනාඩි 50යි

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමෙන් මවකමෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඔබව සමාජයේ ඉවසුවේ නැතත් ඔබේ

0: වහන්සේම සමාජය සුවපත් කරනවා.
1: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සිල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්න.
0: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
1: ඔබ බැඳුනේ යම්සේද, ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඒකි දුක උපදින්නේ නැහැ.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියත අහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
3: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
0: ගිහිල්ලා
3: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
0: නැහැ. දැන් මොඩ කතාව කිව්වොත්
4: ගොඩේ ලාටන්
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: සියත. ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
0: සියත ටීවී තුලින්.

0: back-to-back love songs.
1: ඔහම බලන්න පැස්තියා කඳුළු වැහි කෝඩ මුළු හිතේම වෙලෙනවා. මට බයයි මගේ ඇස් කෙවෙනි ඒව දරාගන්න නැති වෙයි කියලා.
2: තෝඩි ජගා දේ දේ මුජේ තෙරේ පාස් කහී රහ ජාඋ මෑ.
1: රිදෙන මතක මට ඉතුරු කරන්න, ලස්සනම මතක ඔය අරන් යන්න, තරු ඇස් දෙමෙනකොට ඒව මතක් කරගන්න, මූණට හිනාවක්

බැඳීම පොච්චලාලු කරන්න. කොමත් රිදින එකක් නෑමට හිතකල් වෙලා තියෙයි. ඔයා ඈතට ගියාම

0: රාත්‍රී 9යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700යි සියමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුලින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දිනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි වර අපිට හම් වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132 77.

0: නද සුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන් ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
13: මම නම් හිතන්නේ
11: නැහැ දකින හේන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
16: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
1: අහසින් වැටෙන එක.
0: ඔව් කියනකෝ අහසින්.
1: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
0: කියනකෝ.
1: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
0: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අතේක 7FM Breakfast Drive අනුග්‍රහය.
3: සම්පොළවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න Prime Lands 13.22.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
17: හිරි ගොවි දිවි සරුවේමයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාම අපේ කිරිසන් නාමයයි
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියා වර්ණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙති.
3: LLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
7: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
8: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
9: වීකෙන්ඩ් සියත
10: දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: We can see it.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඔබව සමාජයේ ඉවසුවේ නැතත් ඔබේ ඉවසීම සමාජයේ සුවපත් කරනවා.
4: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සීල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්.
3: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
4: ඔබ බැඳුනේ යම්සේද ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඒකේ දුක උපදින්නේ නැහැ.
3: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
6: අර ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
3: ගිහිල්ලා
9: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
3: නැන්නේ. නැන් මොඩ කතාවක් කිව්වම නැති.
10: ගොඩේ ටාටන්
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
12: අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.
15: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: රාත්‍රී 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: නවරාත්‍රිය 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

රාත්‍රීකුල 6 විනාඩි 10යි. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: na da su du koti gena e disne
1: danen anna sadiye dawasala hawasa dekata
2: sieta hot and spicy with sudu kochi
1: goda kadare
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
3: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මධ්‍යවට ඩබල් දාලා කන් ඇප දෙකකුත් ගහලා.
4: ඈරාලා හමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලහමි one and only සින්දු සියත.
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඔබව සමාජයේ ඉවසුවේ නැතත් ඔබේ ඉවසීම සමාජයේ සුවපත් කරනවා.
5: දුස්සීල මිනිස්සු පිරිච්ච ලෝකෙක අමාරුවෙන් හරි ඔබ සීල් රැකගන්න. ඉරිසියා වෛරයේ පිරිච්ච ලෝකෙක ඔබ මුදිතා වඩන්. ද්වේෂයේ වපුරන ලෝකෙක ඔබ ඉවසීම මෛත්‍රිය පුරුදු කරන්.
4: බැඳුණු සියලු දේ අත්හැරියොත් රිදුණු ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්.
5: ඔබ බැඳුනේ යම්සේද ඒ බැඳීම තුල තමයි දුක හටගන්නේ. ඔබට බැඳීමක් නැද්ද? ඔබට ඒකි දුක උපදින්නේ නැහැ.
4: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියත අහන්න.
3: සියත බණමඩුව.
4: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුයේ ඥානදීප ස්වාමින් වහන්සේ.
6: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: කාජිරිය ගොබ්බයා.
10: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
6: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
11: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජ නැද්ද බාරෙන් ඉන්නේ?
0: වැරද්දක් නෑ, පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.
2: Shake it up.

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධිය.

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී